ඊමානවා මීහුන් එදුවස් අවහන් අවමං එදේ නැති අදි ඊමාන්වි මීහුන් එදුවහ බිරුවරතිවා නැති එදුවහකී හමකශවරුන් හක්කො ගොතුගා අන්නානේ දුවහෙක්කං එවරෙන් දනති දන්නාශ හමකශවරුන් කයාමෙ දුවහාමෙදු ජදලු කුරා මීහුන් වනී දුරු එගෙන්වා මගු ෆ්‍රෙදුමෙක් ගාකං කශවරේ.

ඊමාන්වෙ සෝලිහ් අමල්තක්කුල එකලාංගෙ අලුතකුන්නං අල්ලාහ් උෆාවෙරිකම්ගෙ ඛබර් දෙව්වා කන්තකෙ කලේගෙ ෆානු විදාළ වාශ් එකමුගෙ මච්ච එබහී තිමං කලේගෙ ෆානුගෙ රසූලුකන් ඉව්වෙම්ගෙ මච්චක තිමං කලේගෙ ෆාන් තියබෑ මීහුන්ගෙ කිබයකුන් එව්වෙස් උජූරයකන් එදි වඩෙන් නුගනවමෙ ගෑතිමාගෙ කම්ගෙ ලෝබිමෙන් වීයේ අදි හෙෝකමෙ කුරා මීහාය තිමන් රස්කලාන්ගේ එකම් ගා හෙවකං ඉතුරුකොත් දෙෙව්වා හොශීමේ හමකශවරුන් අල්ලෝහි ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා ගින ගිනෙන් ශුකුරු කබූල් කුරව්වා රස්කලාන්ගේ.

එකලාන්ගේ අලුතකුන්ගේ කිබෙන් තවබා කබූල් කුරව්වා. නොබෑ කන්තකං අෆූ කුරව්වා රස්කලාන්ගේ අධිතිය බෑ මීහුන් කුරා කන්තත්ත එකලාන්ගේ දෙනවඩගෙන් වේ.

අදි උඩුතකායි බිමයි එදෙතාංගා පතුරු වාෆාවා දිරේතකෙති හෙද්දවමි එකලාංගේ කොළදුම් වන්තකම්ගේ හෙකිතවග තෙරෙන්වා කමිකෙක්. අදි එකලාංගී එකලාංගේ ඉරාද කුරවා හිඳු එතකෙති එක්කුරෙවුම කොළදුම් වන්ත රස්කලාංගේ.

0: බෑ මීහුන්නේ බිමුගා අල්ලාහ් නුකුලද්ද රෙකිගෙන් දානේ බයකුකම් ගානුවේ අදි තියබෑ මීහුන්නකම් අල්ලාහ් ෆියවා එවසෙහි තෙරියක් අදි නස්රු දේනේ මීහකොසනුවේ
1: وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ
0: ادي کانڈوگا دوا فربدت فد اولندو تکی ایکلانگے کولدوم وانتکمگے ہیکی توگے تیرم واتکچی

අදි නිකමැතිවේ බිරුගෙන් වක්කලින් බලා හාල් එවරෙන් නරකයන් හොෂාලු වාතී තිබා දෙකේනුවේ අදි ඊමා විමීහුම් බුණා නැතෙ හමකශවරුම් ගෙල්ලුම් විමීහුන්නේ පයාමෙ දුවහුග එවරෙන්ගේ අමිල්ල නෆ්සු දකායි අහුල්වරින් ගෙල්ලෙනි කුළ මීහුන්නේ දන්නාශෙ හමකශරුම් අනියා වෙරින් වනී දෙමිහුන්නනිවෙ අසාාවක් ගෙයි.

0: والسلام على رسول الله المسلمين وعلى آله وصحبه وسلم. أرغون خيالك أرغون منك ودين تكاد بارب بارب باندك غا بلغنا إثبات يبا مي نكوتي أرغون منك مينيمم خمك دورما ترى مين نكوت منه هني أي جوتي أي جواز كول ترى غا إما فرسان سرقنا تلنواني غير غانو خدجا أواس أواهان نينتواسه باتيه මොනාජය නගාසේ ඒ අත්සමල් කර පස්වගතු වේ නමාදු බරාබර ගදා කුරුමා දැන් එකුජා ගෝයාගෙන් 1200 හතෙන් ඉංගා කුරුමා දැන් කොරෙන් ජහන මස්සකතකි ඉංගාලොන් මත මේ ෆුට්බෝල් කරන නෝණිය මොදකස් මොදකස් උතකොල්ලොන් දැන් කාත්‍යමාගේ මේ හොනා බද්දර කොල්ලා නිකහල කන්දත කොල්ලීම අබ ඉරල් කර 1200 හතේ ගා කොරෙන් දැන් ඉරොස්නීමා මගුරුන් මාත ඉස්සනමා දෙකටක ගුරුවන් කියවල් මකි ඒ අලුගන අම වරන් හිත වරන් හිත ඉංගමජේ කලින් ලිව කම ඉංගල તો එකම් කෝල් මකි එනෝ නේද අම ඒ කා නුකුර විජ්ජිය හාසක පච්චනමා නුකුර විජ්ජ දෝහසේ දැන් අම ඒකල ගාගේ එප්පලින් බය ගොස්සප්පු මේක එප්පද ඒ අලුගන ඉරාද කරේ අම බරාබර අලුගන කි පරජන්සන් දෙ ඉමාම් කොප්ප වර මිහත වාදියා කියේ කුරද සවගන බප්පක දුනේක බප්පස් කියන තැනක මෙතරලා අමාද රක්සා කෙරුවා වරත් එබස් අරගොඩ බාහන් කනේ කුරම් පත්තාපා එකන ලොක ලොකරමනි එකන විස්තාානු ලාශය එකම ස්වප්පගේ හම හැල සෑතු ගබලු එකම ස්කුව මේ වර බොරු අරු බහින් ගත අද ස්වානත අගුර පා මසිකතුක බරකාල වශයයාම
1: ಇಂತಜಾರ್ ಕುರ್ಬಾನ್ ಕಮ್ಮಿದ್ ಕೂಡ ಹತ್ತೆ ಖಬರ್ ಮೇದು ಹುಷಾಳಾನಿ ನಜರತ್ ರಶೀದ್.

0: ගඩිමිහන් නුවගඩි ෆන්සාස් හතර මිනිට් මේ දිවි රාජ්‍යගඩු දිවි රාජ්‍යගඩු මිගඩික කුරිය මෙදනි අදුගේ රාජ්‍ය මෙදුගේ අදුගේ රාජ්‍ය ප්‍රෝග්‍රෑම් එකේ කුරිය මෙදනි අල්කොට ඇෂිත් නැයිම අල්කොට මෙන් දිහගඩි තේරි සිංගෙන් දේ ප්‍රෝග්‍රෑම් එකේ ක කුරිය තාන
1: මෙහුමාන්
0: The best radio presenter competition they have sabbi hoge heaven season mihar miwani nimifa me season ge me tashi ifulala fa miwani hale fi hawando bulbula ge mariam shahama best radio presenter competition season hate ge title shahama ifulale shahama wani mubarat ga fan favorite ge award hoda defare ge matin president of the week award slipfa ಅಲ್ಗೊಂಡ ಏಕೈಕ ಮಿವಗುತು ಸ್ಟುಡಿಯೋಗ ಹಮ್ಮಿ ಇನ್ನೆವಿ ಮಿಯಹರುಗೆ ಬೆಸ್ಟ್ ರೇಡಿಯೋ ಪ್ರೆಸೆಂಟ್ ಕಾಂಪಿಟಿಷನ್ ಸೀಸನ್ ಹತೆಗೆ ಬ್ಯಾ ಟೈಟಲ್ ಫ್ಲಾಲಿ ಬ್ಯಾವರಿಯ ಮರಿಯಂ ಶಹಾಮ ಶಾಮ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಫರಾತು ಮರ ಹೂಣ್ ಮರ ಹಬಾಯ್ ಕೊಪಕ್ಕಿನ ಹಾಲು
2: ರಂಗಳು ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹ್ ಮರ ಬಡ ಶುಕ್ರಿಯಾದಂದ ಒತ್ತೇನೆ ಮಸ್ತ್
0: ಪ್ರಥಮ ಸಮ

ඊමාන්වා මීහුන් එදුවස් අවහන් අවමං එදේ නැති. අදි ඊමාන්වි මීහුන් එදුවහ බිරුවර්තිවා නැති. එදුවහකී හමකශවරුන් හක්කු ගොතුගා අන්නානේ දුවහෙක්කං එවරෙන් දනති. දන්නාශ හමකශවරුන් කයාමෙ දුවහාමෙදු ජදලු කුරා මීහුන් වනී දුරු එගෙන්වා මගු ෆ්‍රෙදුමෙක් ගාකං කශවරේ.

අලුතකුන්නං ඕගාවන් තකම් බොඩු රස් කලාන්ගේ එකලාන්ගේ ඉරාද කුරව්වා අලක රිසකො දෙව්වති අදි එකලාන්ගේ බාරවිරිවන්ත අජීජුවන්ත රස් කලාන්ගේ.

ඊමාන්වෙ සෝලිහ අමල්තකුල එකලාන්ගේ අලුතකුන්නම් අල්ලාහ් උෆාවෙරකම්ගේ ඛබර් දෙවවා කන්තකෙ කලේගෙ ෆාන් විදාල් වාශ එකමුගේ මච්ච එබහී තිමන් කලේගෙ ෆානුගේ රසූලුකන් ඉව්වෙම්ගේ මච්චක තිමන් කලේගෙ ෆාන් තියබෑ මීහුන්ගේ කිබයකුන් එව්වෙස් උජූරයකම් එදි වඩේ නුගනවමෙ ගෑතිමාගේ කම්ගේ ලෝබිමෙන් වීයේ අදි හෙවකම කුරා මීහාය තිමන් රස්කලාන්ගේ එකම් ගා හෙවකං ඉතුරුකොත් දෙවවා හොශීමෙ හමකශවරුන් අල්ලාහී ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා ගින ගිනෙන් ශුකුරු කබූල් කුරවා රස්කලාන්ගේ

අදි උඩුතකායි බිමයි එදෙතංගා පතුරු වාපාවා දිරේතකෙදි හෙද්දවමි එකලාංගේ කුලදුම් වන්තකම්ගේ හේකිතවගතරෙන්වා කමිකෙ අදි එකලාංගී එකලාංගේ ඉරාද කුරවා හිඳු එතකෙති එක්කුරෙවුම කුලදුම් වන්ත රස්කලාංගේ

අදි නිකමැතිවේ බිරුගෙන් වක්කලින් බලා හාල් එවරෙන් නරකයන් හොෂාලු වාතී තිබා දෙකේ නොවේ. අදි ඊමා විමීහුම් බුනා නැති හමකශවරුම් ගෙල්ලුම් විමීහුන්නේ බයාම දුවහුග එවරෙන්ගේ අමිල්ල නෆ්සු දකායි අහුල්වරින් ගෙල්ලෙනි කුළ මීහුන්නේ දන්නාශ හමකශරුම් අනියා වෙරින් වනී දෙමිහුන්නනිවි අසාාවක්ගේ.

අදි හැමයිෆදයින් තිමන් රස්කලාන්ගේ අමුරු ෆුළුන් කලේගිෆාන තිමන් රස්කලාන්ගේ පුරවාන් වහහි කොරවීම. ෆොතකී කොන් එච්චකං අදි ඊමානකී කොන් එච්චකං කලේගිෆානු කුරින් දෙන වඩා ගන්නවා කම්ගානුවමයි. එහෙනකමක් තිමන් රස්කලාන්ගේ අලුන්ගේ තෙරෙන් තිමන් රස්කලාන්ගේ ඉරාදු කොරවා බයක තිමන් රස්කලාන්ගේ එයින් තෙදමගු දක්කවා නූරකම්ගා ඒ කුරවාන් ලෙවීමේ. අදි හැමකශවරුන් කලේගිෆානු මගු දක්කවනි සීදා වෙගෙන්වා තෙදමගක්කං කශවරේ.

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම් තෝකේ තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මාන කුරාගේ

0: දිවෙහි රාජ්‍ය මිනිවන් කවමය කොතුගාතුමා දිවෙහි බස් අදා කරා දව.
1: මිනිවන් කවුමක හයාල් ෆාල් කරුම්ගේ මිනිවන් කමක මුහිම් මොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් 49 kHz මීඩියම් වේව් 8.1 MHz FM බෑන්ඩ්
0: දිවෙහි රාජ්‍යය ගන්න
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා
1: රාජ්‍යගේ කොම හිසාබෙග හුරිගෙන් වෙස් එවස් අගේ දෙකුම කනුලා පSMගේ චෙරල්ත ෆෝනු අඩුව හලා බලාලුම පසේහ ගොතේ
2: පSM
3: දිවේ රාජ්‍යයගේ අඩා දීනුගේ අඩු අදි දිවහි FM වෙස් අඩුව හාලවේන
1: TVM Yes TV අදි පSM නිවසස් බලාලවෙන්
2: පSM
3: iOS අදි Android ෆෝන් තකුන් ඩවන්ලෝඩ් කරවේන
1: පSM
3: අවහ ෆෝන ඩවන්ලෝඩ් කරපා.
4: දුනියේගේ හතරු පිටුන්
5: රාජයේගේ උතුරා දෙකුණුම්
4: ඛබරා මවුලුමාත්
5: හුට්ටු මෙන්නති සවීස් ගඩීරු
4: දිවහි රාජ්‍යයේ අඩු
5: එංහා සතස්තේක සාලි

0: ඇලිගෙන් මේ නිබේෆලකේ දන්නවන් උඳුගු කහද ගොතක මදුරස්ත සනියා ෆිෂ්ගෙන් දියේ සරුකාරුන් නිම්මෙවි ඒරුග දිවේ රාජ්‍යයක රස්කලකම් හොන්නවි මහමද් ශම්සුද්දීනු තිම්වන බොඩු වසීරකම් හොන්නෙවි අබ්දුල් මජීද් රන්නමඩේරි කිලෙක් ෆාන් මදුරස්ත මජීදියාගේ නං නිස්බ වනීවස් ඒරුග බොඩු වසීරු අබ්දුල් මජීද් මජීදියා අබ්දුල් මජීද් රන්නමඩේරි කිලෙක් ෆාන් එහෙම් වීම එමණික් ෆාන මජීදියා ස්කූල් ගනං මි නිස්බ වනි
1: මජීදීය ස්කූල් එම ෆුඩිත හුළුවුණේ නොවත සනීය හුළුවුණේ රො කියවා කුදින්ග අද දැකි කොබැත
0: ඒරුග කියවා කුදින්ග අදදු මියදා බලාරුග වරම් මදු ගෑගණක ෆස්තුලොස් හතර කුදින් දෙකුලා හෙග කියවමු ඇස් මාගෙන කලාස් තකිින් වෙස්න එම්ම දෙකුලාස් දෙකුලාග කියවන් තිබී ෆස්තුලොස් හතර කුදි
1: ස්කූල්ගේ එම ෆුරතම නාසිරකි නුවත ප්‍රින්සිපලකි කොම්බේ ෆුලෙත්ත
0: තිසුවල්ගෙස් ජවාව බලාලාරුග ෆුරතම බෙලවැනේ මදුරස්තු සනීයාය සනීයාගේ ෆුරතම නාසිරකී අදි බාණියකී වෙස් ෆලීලතු ශේහු හුසෙන් සොලාහුද්දීන් එම්වීම මජීදියාග ලිස්ට් කුරයිෆවා ප්‍රින්සිපලුන්ගේ ලිස්ට බලාලායරුග එම්ම ෆුරතම ප්‍රින්සිපල් නුවත නාසිරකී හුසෙන් සොලාහුද්දීන්
1: මදරසතු සනීයා හුළුවුණේ යුනිෆම් ඒර හුන්නනේ කියනෙත්තො
0: එදුස්වරුග හාලතුග ගොතුන් යුනිෆෝම කී එහා මුහිම්ම එච්චකන් නොව එහෙනම් වෙස් මදරස්තු මජීදියාග යුනිෆෝම් බදලවීරුග යුනිෆෝම ගෙන්ගුළුණු එයි හුදුගමීහා ෆට්ලෝන එහෙනවස් එයි නවස්සේක ෆස්තුල්ස් දෙවන අහරුග ඒක ෆහුන් මි බෙජුව ස්ටාර්ෆ් එකෙන් දියේ එම හුදු ගමියක තමිහරස් මජීදියා කුදින් මජීදියා ස්කූල් කුදින් ස්කූලන් අන්නනේ ඒක හැම එකනේ තෆාතකි බෙජුහුරු එම් විම එය බලාලායරුගා එබ ෆාහක් කරවේ එම් ෆෘතම කොළග අදි තංකොළ කුරීග ෆොත්ත කියාලායරුගස් ෆෙන්නානේ මේ දිවි රාජ්‍යයේ ෆෘතම ගානුන අසාසි උෆෙද් ඒ නවස්සේක 32 හුග ඩිසెంబර් 22 හුග ෆෘතම ගානුන අසාසි ෆෘතම ගානුන අසාසිග සොවේ සරුකාරුන් රයිතුන කියවා දිනුන් ලාසිම් කොෆා එහෙම් වීමා එහෙසාබම් බලාදාර දෙන් අයි අනකස් දිව රාජ්‍ය තංකොල දති දුවස්වරේ හංගුරාමයාගේ දුවස්වරුග ඒ දුවස්වරුග කුදින්න හුද්ද දෙවුණු ටීෂර්ට් මිහරු ගත බොණ්‍ය ටීෂර්ට් ගංජු ෆරාහු ගාවම වෙස් ඒ කුදින්න එහවරත් හෙදුන් නුලිබේති සරකාරුන් හැමජස්සී ගොතේ දෙන් හැම එම්ම ෆෙෆන්සුරු වෙස් නුලිබේති ඒ දුවස්වරුග හැමජස්සී බෝඩු ගලිය ඒ මී ෆෝයියකුන් බෝඩෙක් ගලියානි ඒ අකුරුත ෆෙන්නානි ලියම් ෆිෂීම හුදු කුලාග ඒ ෆොහෙවේනි මුලියකුන් චෝකෙන්නු එහෙම වත්තරගේ ෆොයියකුන් ලියානි දැන් චෝක බෝඩ මිසමානුගේ එමෙ වත්තර වාණි එහෙම විම ඒ දති දුවස්වරුගේ ඒ ගොත හුද්ද දෙවණු
1: මිස්කෝල් හුළුමුණේ ර ටීචරුන්ගේ ගොතක තිබ්බේ බේෆුලුන් නකි කොබෑත
0: ෆිෂුනු ඉරුග හුන්නෙවි ටීචරකි අෂියා ඉබ්‍රාහිම් රුස්තිල් අස්හරි මිසුරුග ජාමිල් අසහරුන් කියවා විදාහළුවගෙන් වඩා එන්නෙවි ඉල්ම වෙරිය ඒ බේෆුලා එම ෆෘතමය කියවා දෙබ්බි මදරස්තු සනීයාග එහෙනමස් ෆහුන් ඉහාර බලාලාරුගේ එත ටීචරුන්නේ ලිස්ටු වරද්දිගුවාන එනස් ඒරුග එම්ම බේෆුල කොදෙන් කුරිමස් පුඩවුණු ෆස්තරොස් හතරකුදින් ඩෙකුලාස් එහෙමීම එකක බෙලෙහෙට්ටේ වර දැන් කියවා දෙබ්වි මාධදාතක හගෙන එන්නු
1: ඒර කියවාදින් මාධදාතකි කොබැත
0: එම්ම ෆෘතමය මදරස්තු සනීයාග කියවා දිනි වර මදුමාද්දයි ඒ ෆිගුහු අරබිබස් නහූ තානලියු එනිමුණි දෙන් ඒග ෆස්සහරින් හා වර ෆහුන් ඉංග්‍රීසි වෙස් කියවා දෙවුණු උරුදුබස් වෙස් කියවා දෙවුණු දිවෙහිබස් වෙස් කියවා දෙවුණු තාරීහු වෙස් කියවා දෙවුණු එහෙනම් ෆෂාගින් ඉරුග කියවා දෙවුණි දෙතින් මාද්දයි
1: මදරසතු සනීයා උපදුණේරු එන උපුඩි එමාල හුන්නේ කිහෙනෙත්ත
0: මදරසතු සනීයා ෆෙෂොනි ෆණ්ඩියාරුගේ ෆෙන්ඩාග ඒ මිහාරුගේ ගොත බොණඤා ෆණ්ඩියාරුගේ සිටින් රූමුග දෙන් අහරෙන් හා දුවස් වීරුග තංකොල කුදින් වෙස් ගින වෙෆා ජාග දති වීම සරුකාරුන් අනිකාස් ෆණ්ඩියාරුගේ ගෝති තිරේග ඉමාරතේ කුරෙව්වි ඒ ඉමාරත කොරවා හැම හෝල් එක ගොතම් මෙන්නනි දැන් ඒ ඉමාර බෑකරෝනි ෆොතීග ෆර්දා තින් කුලාහක දැන් එම්ම ෆෘතම ෆෂාගෙන් ඒරුග කුදින් ඉෂින්නානි තනෙවස්නෙ බිම්මතීග කුණලුග තංකොල ෆහුන් එකුදින් ඉෂිනුම දිගු ගොඩි ලිබුණි ඒග ඇදිමා ෆහුන් ඩෙස්කු ලිබුණි වෙස් එහෙම් වීම මියදුගේ කුදින්න ಹಿತಜ್ಞನ ವೇಣೆ ಹಾದಹಾ ಅರಹಾಮುಗೆ ತಿಮಣ್ಣಮಿನ್ನ ಸ್ಕೂಲ್ ತ ಫೆನುನೀವೆಸ್ ಕೇವಮುನ್ ದನೀವೆಸ್ ಹಾದ ಅರಾಮ್ ಕ್ಲಾಸ್ ರೂಮ್ ತಕ್ಕೆಗೆ ಏರ್ ಕಂಡೀಷನ್ ಕೊಫ್ಫೇ ಮಿ ಹುಣ್ಣಣಿ ಏಕಮಕ ಏರು ಮೀನ್ ಎವ್ವೆಸ್ ಕಮೆನ್ನೆತಿ ಬಿಮ್ಮತೀಗ ಎಮ್ಮೆ ಫುರುತ ಕುದಿನ್ ತಿಬಿ ಕುಣ ಆಳಾಗೆ
1: ಏರುಗೆ ಗೋತಿನೇಗವಾ ತಂತನ ಕೀ ಕೊಬ್ಯಾತೋ
0: ಏರುಗ ಮದ್ರಸ್ತ ಸನೀಯಾಗೆ ಗೋತಿತಿರೇಗ ಹಿಮೆನೇಣಿ ಹಮೆ ಯಗೀನು ವೆಸ್ ಮಹಕವತ್ತು ಶಾರೀಯ ಏ ಫಂಡಿಯಾರುಗೆ ದಿಂಗ್ ಸರ್ಕಾರಗೆ ಚಾಪುಹಾನ ಅಡು ಅಹಮುಂದಾ ಕುದಿನ್ನ ಹಿತಂಗರಾಣೆ ಏ ಕೊಂತಾಗುಹೇ ಏರುಗ ಮದ್ರಸ್ತು ಸನೀಯ ಹುರಿ ಎಮ್ಮೆ ಫಸೇಹವಾಣಿ ತಿಕುದಿನ್ನ ಫರೀದಿ ಮಗು ಚಾಂದನಿ ಮಗ ಗುಳೆ ಕಮ್ಮಚ್ಚ ವಿಸ್ನಾಲಾಫ ಏಗೆ ಉತ್ತುರಂಗೊಣ್ಣ ಫಳಿ ಏಯ್ ಗೇಗ್ಗೆ ನಂಗೆ ಕಿಯಾಫ ಕಿಯಾಕಮಣ್ಯ ಬಗೀಚಾಗೆ ಕುರಿಮತಿ ಬಗೀಚಾಗೆ ಕಿ ಮಜೀದಿಯಾಗ ಪ್ರಥಮ ನಾಜಿರ್ ಹುಸೇನ್ ಸಲಾಹದ್ದೀನುಗೆ ಗೆಕೊಳು ಏ ಗೆ ಕೊಳುಗೆ ಕುರಿಮತಿ ಈಗ ಮೇ ಹೊಣ್ಣಣಿ ಸನೀಯಾವೆಸ್ ದೆಂಗ್ ಏಗೆ ಮಾ ಫಹುಂ ಮೆಯದುಗೆ ಮಜೀದಿಯ ಸ್ಕೂಲ್ ಹಿಂಗ ಇಮಾರಾತ ಬದಲ್ ಕೊರಣಿ ಮಿ ಇಮಾರಾತ ಬದಲಾ ಇರುಗ ಮಿ ಇಮಾರಾತುಗೆ ಗೋತಿ ತೆರೆಗ ಹುರಿ ಎಮ್ಮೆ ಖಾಸ ಇಮಾರಾತಕ ವಾಣಿ ಮಿ ಸ್ಕೂಲ್ಗೆ ಹೋಲ್ ಏಯ್ ಮಿ ಸ್ಕೂಲ್ಗೆ ಹೋಲ ದೈಫವಣಿ ವರ ಖಾಸ ನಮೆ ಏಯ್ ದಾರುಲ್ ಉಲೂಮ್ ದಿವಿರಾಜ್ಯಗ ವರ ಗಿನ ಗಿನ ತಫಾತು ಬದ್ದಲುವಂತಕ ಜಲ್ಸಾತಕ ಇಕಿ ಏಕಿ ಗೌಮಿ ಹರಕಾತಕ ಹಿಂಗುಣು ತನೆ ದಾರುಲ್ ಉಲೂಮ್ ಅಕಿ ದಿವಿರಾಜ್ಯಗ ಆಸಾರ ತಗ್ಗೆ ತೆರೆಯಗಸ್ ಮಿಯದು ದಾರುಲ್ ಉಲೂಮ್ ಹಿಮೆನಿಗಿನ್ ದಾಣೆ ಇಹಾವೆಸ್ ಮುಹಿಮ್ಮು ನಮೆ ದಾರುಲ್ ಉಲೂಮ್ ಅಕಿ ಏನವೆಸ್ ದಾರುಲ್ ಉಲೂಮ್ಗ ದೌಲತು ಹಿಂಗವಂದಿಯ ರಶ್ಮಿ ಹರಕಾತ್ ತಕ ಕುಡಕುಡ ಲುಯ ಐ ಇಸ್ಲಾಮಿ ಮರಕೋಸ ಹುಳೂಮ ಫಹುಗ ಏ ದೇನ್ ಸರ್ಕಾರ ಬಾಬಾಗಿನ ಕಂಕ ಇಸ್ಲಾಮಿ ಮರಕೋಸ ಬದಲು ಕುರವಣು ದೇ ಮಿಯದು ಎಸ್ ಮಜೀದಿಯ ಸ್ಕೂಲ್ಗೆ ಎಮ್ಮೆ ಫಹ್ರು ಎರಿ ಎಂಗ್ ಇಮಾರಾತಕಿ ದಾರುಲ್ ಉಲೂಮ್
1: ಮಜೀದಿಯಾಗೆ ಕುಡಿಗೆ ಇಮಾರತ್ತಕ ಕಿಯವಾದಿ ಮಾಹೌಲ ಬದಲಾರ ಆಸ್ವವ ಬದಲ್ತಕ್ಕಿ ಕೊಬೇತೋ
0: ಫಂಡಿಯಾರುಗೆ ಫೆಂಡಾಗ ಫೆಶುಣಿ ವರಂಗ್ ಆದಾಗೋತಕ ಬಿಮ್ಮತೀಗ ಕುದಿಂಗ್ ಕುಣ ಅಳಾಗನ್ ತಿಬಿ ದೆಂಗ್ ಅನ್ನಣಿ ದ್ವೇ ರಾಜ್ಯ ಬರ್ಬಡತಿ ಬದಲ್ತಕ್ಕೆ ಏಯ್ ಗಾನೂನು ಅಸಾಸಿ ತಾರಫೆ ಗಂತಿ ಈ ಗಾನೂನು ಅಸಾಸಿಗ ದರ್ಶನ ಕುದಿನ ಕಿಯವಾದಿನು ಮೆಸ್ ಏಯ್ ಮಜ್ಬೂರು ಕಮಕ ಸರ್ಕಾರ ವೆಗೆಂದಿಯೇ ಏಹೆಂ ವೀಮ ದೆಂಗ್ ಕುದಿನ್ನ ಕಿಯವಾದಿನು ಮಟ್ಟಕ ಫುರ್ತ ಬಿಮ್ಮತಿಗ ತಿಬಿ ಕುದಿನ್ನ ದಿಗು ಗೊಂಡಿ ಫೋರ್ಕೊದ್ದೆವಣು ಏಫ್ ಅವುಗ ಡೆಸ್ಕುವಸ್ ದೇವಣು ದೆಂಗ್ ಮಜೀದಿಯ ಸ್ಕೂಲ್ ಮಿಹಾರು ಹಿಂಗ ಇಮಾರಾತ ಬದಲು ಕೊರವಣು ಮು ಫೆನಿಗಂದಿಯ ಮುಳಿ ತಫಾತು ಮಂಜರೆ ರೀಚ ರಾಣಾ ದೆಫರಾತುಗ ಸಿಮಿಂತಿ ಜಾಫ ತಳೊಂಗಳಾಫ ಹುರಿ ರೀತಿ ಕುಲಾಸ್ ರೂಮ್ ತಕ್ಕೆ ಇಶೀನಾಣು ಗೊಂಡಿಯ ಮೇಜ ಎಕಿ ಮಿ ಫೆನ್ನ ಮುಂದಣಿ ಲಿಯಂಗ್ ಏರುಗ ಮಿ ಹುಣ್ಣಣಿ ಚೋಕ್ ಬೋರ್ಡ್ ಏ ನಮಸ್ ಫಹುಂ ಮಿ ಫೆನಿಗಂದಿ ಅದಿ ಮಿಹಾರ್ ಮಾಕರುಂ ಮಿದಿಯನಿ ದೆಂಗ್ ಕುರಿಂ ಬುಣಿ ಹೆಂಗ್ ಮಿ ಸ್ಕೂಲ್ಗ ಗೋತಿ ತೆರೆಯಗ ಹುಣ್ಣ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ಮು ಇಮಾರಾತಕಿ ದಾರುಲ್ ಉಲೂಮ್ ಏ ಮಜೀದಿಯ ಸ್ಕೂಲ್ಗ ಹೋಲ್ ಮೀ ಮಜೀದಿಯ ಸ್ಕೂಲ್ ಕಿಯವುಂದ ಕುದಿಂಗ್ ನ ಅಬದುಸ್ ಫೆನ್ನಾಣಿ ದಾರುಲ್ ಉಲೂಮ್ ದಾರುಲ್ ಉಲೂಮ್ಗೆ ನಂಗ್ ಎಹೆಮ್ಮ ದಿವೇಹಿ ರಾಜ್ಯಗ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ಮು ಇಮಾರಾತಗು ತೆರೆಯಗ ಎಂಗ್ ಇಮಾರಾಯ ದಾರುಲ್ ಉಲೂಮಕಿ
1: ರಾಜ್ಯಕ್ಕೆ ತೌಲೀಮಿ ನಿಜಾಮ್ ಇಂಗ್ಲೀಷ್ ಮೀಡಿಯಂ ಬದಲುವಿಗೆ ದಿವುಮುಗ ಮಜೀದಿಯ ಸ್ಕೂಲು ಅದಾ ಕುಡಿದವರ ಕೀಕೊಬೇತೋ
0: ಜಮಾನ ವರಬುಡ ಬದಲು ಆಸ್ ದಿವೇ ರಾಜ್ಯಗೆ ದೇವನ ಜುಮುಹೂರಿ ವರಿಕಂ ವಿಸ್ಮಿಯತಿ ಫೆಶಿಫ ಏ ಸಾಬ ಬಲಾದಾರುಗ ಮದ್ರಸ್ತು ಮಜೀದಿಯಾಗೆ ನಂವೆಸ್ ಮಜೀದಿಯ ಸ್ಕೂಲಕ ಬದಲುವೆ ಅದಿ ನಾಜಿರುಕಂ ಕುರವಂಗ ಬೇಫ್ಲುಂಗ್ ವೆಸ್ ರಾಜ್ಯಂ ಬೇರುಗೆ ಬೇಫ್ಲುನ್ನ ಬದಲುವೆಜ್ಜೆ ಮಿಹೆ ಸಾಬಂ ದಿವೆ ರಾಜ್ಯಗೆ ಸರ್ಕಾರಂ ಎಡ್ಯುಕೇಷನ್ ಮಿನಿಸ್ಟ್ರಿಂ ಬೇಣು ಫುಳುವಿ ದಿವೇ ರಾಜ್ಯಗೆ ಕುದಿನ್ನ ಇಂಗ್ರೇಸ್ ತಾವಲೀಮ್ ತಾರಫ್ ಕೊದ್ದಿನುಮ ಎಗುತ್ತು ನವಾಸ್ತೇಕ ಫಸ್ತುಲ್ ಸ್ವನ ಹರುಗ ಫುರ್ತಮಯ ಮಜೀದಿಯ ಸ್ಕೂಲ್ ಕುದಿನ್ ಜಿ ಸಿ ಎಸ್ ಹೆದಿ ಎಂ ವಿ ಮಾ ಏಯ್ ನವಾಸ್ತೇಕ ಫಸ್ತುಳುಗ ಕುರಿಕೊಳುಗ ಇಂಗ್ಲೀಷ್ ಮೀಡಿಯಮ ಕಿಯವಾದಿ ಫೆಶಿಫ ಬನಿ ದೆಂಗ್ ಇಂಗ್ಲೀಷ್ ಮೀಡಿಯಂ ಎಮ್ಮ ಕಿಯವಿ ಕುದಿನ್ ಜಿ ಸಿ ಇ ಹದ ಮುಂದಿಯೇ ಮಿಯದು ಬಲಾದಾಯರುಗ ಮಜೀದಿಯ ಸ್ಕೂಲಕ್ಕೆ ಇತೆ ಸತೇಕ ಕುದಿನ್ ಕಿಯವಂದ ಸ್ಕೂಲೆ ಅದಿ ಜಿ ಸಿ ಹದ ಕುದಿಂಗ ಅದದು ಸ್ವರಗ್ಗಿನ ಜಿ ಸಿಗ ಮಹದ್ದಾತಕು ಕುರಿಯಾ ಅಳಾ ಬಲಾಯರುಗ ಫಾಸ್ವಾ ಮಿಂಬರು ಸ್ಮಿಯದು ಅನಿವರ ಬೊಡಂಗ್ ಇತುರುವೆಫ ಕುದಿನ್ ಎಬಗಿನ ಮಿಹಾರ ಏ ಸ್ಟಾವೆಸ್ ಏ ನಮ್ಮ ಫಶಾಗಂಗ್ ಇರುಗ ವರಂ ಮಧು ಕುದಿನ್ ಕೊಳೆ ಇಮ್ತಿಹಾನ್ ಹೆದಿ ಹೈಕ ಅಶಕ್ಕ ಕುದಿ ಗಿನ ಕುದಿನ್ ಫಾಸ್ಟ್ವೆಫಾವಣಿ ಇಹಾಗಿನ ಮಾದಾತಕ್ಕೆ ನು ಮಿಯದ ಅಳಾಬಲಾರುಗ ಮಿಯದುಗೆ ಕುಜ್ಜಕ್ಕೆ ಎಬಾದ ಹಮಾದ ಹೆಮ್ಮಾದ್ದ ಇಹಾಕಂಗಾವರ ಎಬ ಹಮ ಹುರಿಹಾ ಮಾದ್ದ ಎ ಗ್ರೇಡ್ ಎಬಗೆನೆ ಎಂ ವಿ ಮಾ ತಿ ಕುದಿನ್ ಹಿತಗ್ಗೆನ ವೇಣೆ මේ ස්කූල්ගේ ඉංග්‍රිෂ් මියඩම ෆැටාගෙන් මිහස බංගාරුග වර බොඩටි කාමියප්තකා බදරතකෙන් ඇස්වවාක.
1: මජීදීය ස්කූල්ගේ තාරීහ බලාලාර ස්කූලන් කියවාගෙන් නුකුම දිවෙහි ගවම හිදුමෙක් කොරෙවේ වාහක් කොල්ලවේ ප හිදුමෙත් චරනකි කොබෑතෝ.
0: දිව රාජ්‍ය බලාලාරුග මියදුග සරුකාරුග ඉස් මගාම්තකු තිබ්බෙව හම ගාගණක හොරිහා බේෆලුන් හෙන් මජීදීය ස්කූල්ගේ කුදින් ඉතුර බොනඥා දිවරාජ්‍යගේ රයිසුල් ජුමහූරියාකම් මෙද හිසබ කොරවා හො කොම්ම බේෆ්ලකි මජීදීය ස්කූලුන් කියවවි දාළුයි බේෆ්ල. එහෙන්වීම මජීදීය ස්කූලකි වර ෆහුරුවරි තන අධි මදුස්ස සනීයාග දුව ස්වර්ග සයක වරක් ගින කුදින්න එ බේෆ්ල ගෙනන් එගේන එයි අශ්‍යයක් මොහමද ජමීල් දීදී. මොහමද ජමීල් දීදී වෙස් ෆ්‍රතම කියවවි දාළුයි මදුරස්තු සනීය. අබ්දු ගයියුම් සීදී. ප්‍රථම කියවාවි දාළුවී මදරස්තු සනීය මිපද කිතෙන් මේ බේෆලුන්න වර දිගු ලිෂ්ට ලිෂ්ටකි එහෙන්වීම එම කුරුකොත් ජවාබ දෙඥා අදුග දිවේ රාජ්‍යයක කුරිය තිබ්බවෑගෙන් ගවමු හිංගවමුග බුර මසකතුක තිබ්බවා ගින අද දෙගෙ බේෆලුන්ගේ ස්කූලකි මජීදිය ස්කූල් ඒ හුරියා බේෆලුන් වෙස් වර ෆහුරුවරිවා ස්කූලේ මජීදිය ස්කූලකි මජීදිය ස්කූල උපදුනි නවාර එප්‍රීල් නවාර සතියක හතාවියුග මියන් අහරු එප්‍රීල් හතාවීහකි මජීදිය ස්කූල කිතෙව වන අහරු හේ ස තිකුදින් කුරෙන් අහලාන සුවාලකි.
1: මෙහර මජීදිය ස්කූල වදිගින් ඇර ෆෙනුනේ සතේ කාර්කම වානි.
0: ෆුරිහම ජවාබකි මියන් අහරු මජීදිය ස්කූල් කුරමතලානි සතේක අහරු ෆුරම මුනාස්බත.
1: ස අලුගණ්ඩයකි හේද කොල්ලේ වගුත් කොළවර බොරස්චි කුරියා.
0: උම්මීද කුරන් කොම්මසරකම් මජීදිය ස්කූල මදරස්තු මජීදිය මදරස්තු සනියා බෙහෙකුතුම් මලුමතකොල තිකු දින්න ෆෝර් කොද්ද වුණුකම.
2: මජීදිය ස්කූලගේ නමෙද්දෝ මදරසතු සනියාකි දාරුල් උලූම්වෙස් හොන්නනේ මජීදිය ස්කූල්ග
1: සයික් වනින් දාරුල් උලූම ඒ බොඩු හෝල්ලේ ලයික් එම්ම උපාල්කමකී මජීදී ඇස්කුගේ නාසිරකම් කුඩවි බේබේ ෆුළුන්ගේ ෆොටෝ ෆුලත එතා හුරීම එතාග බට්ටා ෆුඩි එ ෆොටෝ ෆුලකි අතුකුරහුම ඒ
3: කොම්බේ ෆුලගේ ෆොටෝ ෆුල ඒ
1: ෆලීදතු ෂේ හුසෙන් සලාහුද්දීන්ගේ ෆොටෝ ෆුල
3: ෆලීදතු ෂේ හුසෙන් සලාහුද්දීනකි දෙවේ මෙහාතනදෝ එම්ම හිදුමැතරි එන් අදීබදෝ
1: ෆලීදතු ෂේ හුසෙන් සලාහුද්දීන් දිවේ අදබීයාත කුඩවි හිදුමැත්ත වරගින
3: ಫಲೀಲತು ಶೇಖ್ ಹುಸೇನ್ ಸಲಾಹುದ್ದೀನ್ ವರಗ್ಗಿನ ರಾವರಾಯ ಲೈನ್ ಹದ್ದವಾಫಾವಸ್ವೆ
1: ಫಲೀಲತು ಶೇಖ್ ಹುಸೇನ್ ಸಲಾಹುದ್ದೀನ್ ಲಿವ್ವಾಫಾವಣಿ ಹಮೇಕನ್ ಲೇಮಾ ರಾವರನ್ನು ಮಜ್ಮೂನ್ತಕ ಹುಸುಬಾತಕ ವಾಹಕತವಸ್ ಲಿವ್ವಾಫವೆ
3: ಅದಿ ದೀನಿ ಫೊಯ್ತವಸ್ ಲಿವ್ವಾಫಾವೆ

0: එංහා 4141 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: සබ්බීස් ජුලයි දිවෙහි රාජ්‍යයේ ෆහ්රුවරි මිනිවන් දොස්

0: මිනිවන් දෝහගේ ખાસ ප්‍රෝග්‍රෑම් තෝක කෙරේ.
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ.
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මේ තාරීඛී ඇග්‍රීමන්ට් කස සොයකුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මානපුරාගේ

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන්කම්ගේ තාරීඛ
0: ඉංග්‍රීසිංගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන්කම් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණී නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන්කම් මානපුරාගේ

0: දිවෙහි රාජ්‍ය මිනිවන් කවමයකුතු ගාතුම දිවෙහි බස් අදාකුරා දව.
1: මිනිවන් කවුමක හයාල් ෆාල්කුරුම්ගේ මිනිවන් කමුගේ මුහිමොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් සාලිස් නොය කිලෝහටස් මීඩියම් වේබ් අටි නොයමෙක් හටස් එෆබේඩ
0: දිවෙහි රාජ්‍යය ගටු
1: ඉතිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන්.

0: මේ අශාර හරම් මතයේ උමරු ෆරය خاص කුරේෆා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ගා අශාර හරම් දර්ශක කුඩ කු දෙන්නා නොගලේ අඩා වාහක හරම් 100 ගෙන් වේ
1: සීදා මගෝ

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරීඛී ඇග්‍රීමන්ට් ගස සොයකුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මානපුරාගේ

0: දිවිහි රාජ්‍ය මිනිවන් කවමය ගොතු ගාතුම දිවෙහි බස් අදාකුරා දව
1: මිනිවන් කවුමක හයාල් ෆාල්කුරුම්ගේ මිනිවන් කමුගේ මුහිමොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් 49 kHz මීඩියම් වේව් 89 MHz FM බෑන්ඩ්
0: දිවෙහි රාජ්‍යය ගැට
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා මිනිවන්

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රාම්තව කෙතෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණෝ මි තාරීඛී ඇග්‍රීමන්ට් ක සොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන
0: දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

දෝකිය දරවල්මන පිනගදන මහාර මේ මුබාරත්තුක බෑවර හොරිහා මේ ගෞම ගැද්දිද පහතුවල්මන පෙන්න්නකොට හොරි අදිදත හිතයාග දිද වෙරින් ඇස එතනු මේ ලෝකයම් දා මේ හුගේ පහතුන් පෙන්න්නම ස්ටේඩියම් වනි හම සූරි හාසුගත ගල්මන මිර තකොල් බොඩ පාහකොල්ලව රැක්කොල අද නෝකොල මුලි දරුග ආම ගොර බොඩ සපෝටර. ලෝකයන්ති මෙහම මෙවැනි නෝකොලෑගේ මුණ හම කුස් නෝකොලෑගේ හෙදමන තිබි ගාගටක දඩුගේ රොස්ටවාන් මැද්දාන්න මගුස් මන නෝකොලෑගේ කාපිටකුන් තයාරක දැයිසාක්දීමටක ලෝකෙන්තිව මීහි තිබෙන දෙටසකල් තර හදා ගුරුග තා මච ආරන්තෙන අම කුමරක තිබෙපුනක් දන්නවාල මේ ෆීෆාගේ ලෝගෝ ජාපා කුල සරහද්දගේ ගොත රංකුලයා සරහත්තු චාට් පාහකරය ගොතන්න ලෝගෝ ඒ ලෝගෝ මතේ ගෙතනක තයාර කරග හස ස්ටේජ මතේග ලවකේ මල් කරත මතේ නැතිින් පන්නාන තෙනයාකේ ෆීෆාගේ දිදත මේ ගොරු වශයාගෙන් බාගත අවුම දනවාද බෑරය හොදිහ කවුමද සිටයා ඇකේග දෙන් පහඒක පහතුන් වශයාගෙන් අද එ පසල් ලෙවේ ගොත ෆීෆාගේ දිදයා ඇකේග අදිදවැරි ලබයක් ගොත හරකඇත්තරම දාතම්.

ටයිම් ශෝග තිබෙ හුණ කොමසර අඩු ඉවට ඇන්වන් මෙහර මේ ෂෝය මිදන ඇමරිකාග ඔමට කනග ස්ටිඩියම් තෙරේකම මීදික් අම ෆෙනගෙන මිසිකෑගේම පහු ගැම් වර සලි ඉක්ගෑම් ලවත අවුන් කනය කොම් ලවකින් තෙරෙකම එවිස් කොම් ලවකින් තෙරෙකම ඉන්ඩේකාද අල්මන්නක නෙ එම්වීම අවුනකන් දනවාලක නැගෙන කොම් බයික්කම ලව කියෙන හැනමැස් හාෆ්ටයම් ග එඥා හිලාපු ආන කම අල්මන්න ීෆෝත් ඉගත හාෆ්ටයිම් ග තම්කොල ආද හිලාප්කොම් මිරේගේ මී හාෆ්ටයිම්ග වගුතු හේද කුරාණකම නතිී වඩ ඇන්නවනේ මී හාස මීදම මියසිික් වීඩියෝ පෙනගෙන්මි ගැන නති කුළුන්තෙරින්ගේ එක කුළුන්තෙරින්ගේ ජෝසීය ඇකී අරාතවමන පෙන්න්න

0: මි ස්්‍රයිකරක ගද අන්දු මිකාල සිටුවේෂන ගේයි රඟලු චාන්සෙක්කම බලින්ගන නොම
1: බාරත්තුගේ ෆයිනලාහම දෙටීම් දතුරුකරේ පහ කොලජේ යුරෝ අධ වෝල්ක හිමනයහෙ මුබාර ඇත්තහුගේ පුරතම සෙමී ෆයිනල් මෙෂ්තකොන් පුරතම සෙමිෆයිනල් මෙචු මොළුවාටීම මි නිමුණු ෆනර ෆයිනෝගේ තෙරෙෙන් සාද ෆයිනෝගේ තශි හෝදා මනි එම පහු ෆස් මිනිට බදාර මුලින් නොදිහ මිනිටක ආජෙන්ටීනයින් නුකුලේ හා ඉවරදා කරුණුතන් ෙරු ඉදැන් ඉතා කොම ගොතවිය සමයි එකෙස්සුමකු පහත ගොතුම එකී හම ෆෝරයා ජෝෂ් ෙන්න්නනනික බෙද නිශිම
2: මේ අලො හෙවන සුදනස පහකුරි ගොත මෙචුක දෙවන හාපුග මේ එක්කුළන් තෙරෙක මදක ආජෙන්ටිනය කොළංචුමේ උඳගූ හමක වර බොඩ

0: ෘසතෙන් නොතිනේ පාස්කොක්ගෙන් කුළුවක් එහෙමගේ එහා බොඩ ගල්ගොන වෙන්න දියයි සුසෙන් පාහ කුරිගොත මෙසීය නොකොළ වැදුවහ වෙච්චි අල්ගොන් වෙන්න මි පෙන්න්නන ආජටීනායකි නැට්ටීමෙන් කොත ෆෙන්න කාද ගොතක පෙනගෙන් මිදැන්.
1: එද්දුවස් හම සෞවිස්කඩිරු ඉතුර අරාම කරන් දිවිිප මෙමචන් නිකුන්නන්නේ ඒගේ සබපුන් යාලුවන් හෙවනම පහරක වැදාන කරන්නේගේ මොහන් සපෝට් කුරා ටීම වීම එහම බුණවැනිකම සහනම සම යගන සේගේ අසරු කුරාණ දැ මෙමචු ගබෝදු කරංචි හගිගතකි මෙචු මොලොහම ඇති මෙමචු නුවදහමට නොන සතක වහමිනටු මොලක් කුලෙප රඟල ඩිසිපලින් කොහි පහට කොළොන්න ටීමක ඒ ගබදු කරංචි හගිගත එහන්නම සලවන් හෙන මියම් භාරතුක මහතන ආජටේන මි දතුර කුරි කුරුම බදාර හම රඟලු නතිජාතක ෆැනිගෙන් මිදේ දැන් එකසුමගේ ලීඩ ස්පේන ලිබුම කොල ෆැනිගෙන්ද හම ආජටිනයන් එට එකක් අර හම නොරක් අතර හමදතක ඔෆෙද්දිතම සේගේ දැන් තන්කොල නසිබු දෙරකු මිදී.
2: මේ නතිජයකී හම යගේනු වෙස් කුරින් හම විසට ඩෙල් බෝස්ගේ හම පහකොල ජහුණ ස්පේන්ගේ මේ වර බොඩක් හම ස්පේන්ගේ යුස් ටීම්තක එකක මසක් එක්කොන් හම ඒ මිසුවන් කුළුන් තෙරන්න අයකීග වර බොඩ එකකුළුන් තෙරින් දස්වගෙන් එකම එකුළුන් තෙරන අයකීගෑ කෝචය ගොතු අනෙකොළන් හම මහාර හම මිහිරි කෝචක් බදාදාරය හම මේ ටොකිය ඔලිම්පික්ස් කාමය බෝධි ටීමගේ හම මේ මුහිම කුළුන් තෙරන්න අයකීග දෙති කුළුන් තෙරින් හම ප්‍රථම ගාරයගේ මදුවන එහුරි හකුළුන් තෙරන අයකීගෑ හම මෙ පොත් ස්පේන්ගේ කාමයාබීගේ වර බොඩ සිර ගොතුගේ බේ හම පාහගවේ ටීම් යුත් ටීම්තකුන් හෝදා කාමයාබි මිසාදක හම ටෝකිය ඔලිම්පික්ස් දස් එකවිහු බේ ඔලිම්පික්ස් හොයි හගෙන් හ ලස්සිකුගේ 2020 ඔලිම්පික්ස් කියම ඒගේ පහුන් දෙයක් සවවිහුගේ යුරෝ ඒගේ පහුන් අනිකස් වෝල්ඩ් කප් මේ හෙම වර සිල්සිලා කාමයාබි තක ගොතු ගස් පේන්නු මෙ හොදා කාම
3: ගස්මින් පාකොල්ලන්ජය කමකි හයිගතු ස්පයින්ගේ කෝච් මීකි කලබ් ලෙවල් ග මා බෑවරු මසකෙත්තගේ කොෆෙන් නුන් හම ස්පයින්ගේ ෆෙඩරේෂන්ගේ උපෙද්දුමක අලොන්නන්නවා නිහම ඒනි අදදිින් ඒජ් ගුරුපුග ෆුරසත්තකා ඒ ගිතරෙන් එන දස්වී කුළුන් තෙරන්නා එක්කො මසය කොල්ලන් සීනය ටීමග ලිබුණීම ඒනය වර රඟල ඉගේ කුළුන් තෙරින් අනික යුරෝගය කුළුණු කුළුම බොඩති බදල්තකෙ කුලේ ස්ටයිල්ල බදල්තකෙ ගෙනස්කෙන් ස්පයින් ඇස ස්පයින් මේ කාමයාබ හෝදී දෙක් මේක පා කොල්ලන්ගේ එක්කම කන්නේ කෝචගේ වාහක දක්කායරු කුලබු ගාදි කිතම්ම වරගොදය මසයකො ෆොහුට්ටස් මිසායක ස්කලෝනි ඒනයකි කුලබ ලෙවල් ගමා බොඩිති මසකෙත්තක කො ෆහරි කෝචෙන් නු හෙන්න නොම සාජෙන්ටීනාය කො වර්ල්ඩ්ක පෝදාහම ගින කාමයාබීතකින් හෝදැ එමි මේ ටීමුග එතිබ අන්න ජුවන් කුළුන් තෙරන්නයකො මසයකො ටීම හමයකං අලවාල මනේජ කරන් ඉගුම් කන්නේගේ මේ ගැම මුහිමි කුලබෙක් ඇත සමාන තරියෝදා මසය කුරුම පුර බොඩ එහනු මොන්
2: ස්පේන්ගේ වාහ දක් ස්පේන් කාමයාබීතකු වාහ දක්කර ජුලයි නවාරයක් හද මියදු හම මේ එටීම මෙහෝදි කාමයාබා එකක හම පහක්කොල්ල මිජහෙනි මි මුබාරාතුග හම මිහතන ස්පේන් ගුවන් ටීම්තක හොදි කාමයාබියම පහකරම දර හම ජුල ගාරවන දුහකරුණු නවාරහන්දු දශක යුරෝ මියහරගේ යුරෝවස් කාමක් කොෆනි ස්පේන්ගේ ුවන් ටීම එම වරක් ගෙන ගොක් ගොතුන් ස්පේන්ගේ කාමයාබී අයිටීම්ගේ ුවන් ටීම්තවගේ කාමයාබීතක වරබොඩ ගුලි පාත හම පෙන්න්නනි අම ස්කෝදි මාකර හ පිස දරක හුව. ස්පේන් මොලයිකම ස්මස් කරේ පරාත්තක මෙද ලම ගරුවත නගාන ගුරුතු හ පරාත්ක ඉසක පසත ගරුයාගේ වචෝ ස්තිබේ අධිහම වර බෑරු ගරුවතනකුන් ඒ අ මුම්බාරත හළුවාලි හුරිහා ඉනාම්තකෙන්වත හුරිහා දිමතිමාලෙගේ ගුරුවත්නකුන් අරු මිරේ කුරියෙන් ගබේ කුඩකුට ගුත්හොල ෙරේ ගම්බාරතුගේ ඉනාම් දිනුගේ රස්මියත් පශාන් එමන්සරුත හම තිවෙපු නහම වගතුන් ගෙනස්දේ තවම මසය කරාන ඒ මන්සරුතක පහු ගුරුවත්ලුම්ගේ හම රස්මි බෑරුම් කුරිය ගෙන්දන්න ශිමස් මේ කාමයාබීගේ වාහක පහක් කරාර හම ස්පේ ගේ හසකො මි ස්පේන්ගේ ෆෙඩරේෂනු කාමයා හෝද මිගංගුල ෆිලෝසොෆී නොතුම වට ාඩ මි ගංගුල පොසෙස් කියම එහුරිහාකමක් බදාාරම නහම වර බොඩ පෙනෙන වර පලේන් කුරවිගෙන් කන්තත්තකින් හාසිල් කෝරාතන් හම එම යුත් ටීම් තක යුත් විසාබ දෙ වරක් ගෙන බයක පාඩු රයා මඩුගේ මීහ මිටම් ග නැතිය මිටම කොම්කම බයි කුරවේනි දෙ එකන් කන්නේගේ මිස් ටඩි ටික් බදාාර සුෆෙන්න්නනි විහ එටෙම්ට එටෙම්ට ආජටීනයම් ඉතුර ගුත් ගෙසම පහෝගුත් කොළග තෙරේ හෙද දේටෙම්ට
1: මේ අස්මෙන් අලගොඩ හේවන්නේ මේ රියල් මැඩ්‍රිඩ් මේ සීසන් එක බාසෙලෝනා දෙක කොළඹ බලාර තරිතන්න ගහම ඉන්නනේ බාසෙලෝනා දෙ හැම යගිනොම මේ 2010 ගේ වෝල්ඩ් කප් ස්පේනු කාමියාබු කරොන්සෝ ඒරොහම ස්පේන් ගේ ෆෙඩරේෂන් අමද කුරි ගොත මිෆහරු සම දුරාලා විස්නායගේ රේවුන් තරිකමයිකු කුරි මසෙක්කතු ගේ නැතිජා කන්න මිෆහරු මි ෆෙනුනේ හැම ඒගොත මේ මිෆහරු ස්පේන් ගේ මිදී ජුවන් කුලුන්තරින් ගේ ඉතුරුන් හැම මේ තජරිබාකාර මොහිම්මු කුලුන්තරින ෆුර්සත් දීගේ හැම රංගලෝ බැලන්ස් කොඩ මේ ඩිලෆුන්ට එක උදවා දාෆ මේ උබාරත කාමියාබ හොදා හැම තේ දැන් අලොන් හැම මේ හිවනේ 2010 මේ එම්ෆෝන් 2026 වන හරුගේ යුරෝ ෆුට්බෝල උබාරතක තරි ස්පේනුන් හොදුමෆ හැම ඒටි ස්කොඩ මාබඩ බදලෙ නුගෙන සම ඒ ටීම අනකයි ස්කුරිය ගෙනස්කෙන් ක්වොලිෆයින් මිචත කායකු මේ උබාරතක මියා හසබන් අර මේ නැතිජා හොදි දැන් හැම ස්පේන මේ උබාරතක මේ දෙක්කි කුළුම බදාර හුරි හැමචක එවරේජ් කො බදාර හැම මේ කාබෝවාඩියා දෙකොළ දෙක ඩ්‍රෝ විකමුග වේනමස් ඒගේ ෆහොම් මියා හුරි හැමචක බදාර හම වර හම ඩිසර්ව් විනේ හවකින් හාස්ස කොහොම ඉරේගේ මෙචු ගහ වර රගල කුලගෙන් ස්පෙන්
3: අද වර්ල්ඩ් කප් දැන් නිමිගෙන් මිදී දියේ ඉරු ගාලෝ මෙන්න හම මේ ෆහුගේ කල්ස් වන ගරණුගේ හම ෆෙනුන් හම බොඩති හැං හැංග ජාබුන් එංග ජාබ් ෆුට්බෝල් එක දිනන මෙසි කීස් අලොන්ඩ ගබුල් කරවෙන දැන් මේ නිමුණී මිහ හිසාබ දැන් වර්ල්ඩ් කප් ගාලෝ මෙන්න කනු ෆෙන්නාන අනික හම බෑවර් රෙකෝඩ් තකෙව සදා ෆේගේ ඉතුරුන් හම එම්බාපේ රම්බෝටු සෙන් මොහන් යගින්
2: උම්බාරාතුගම මේ කෝච් ෆාහකුරගත උමරු නවාරහරුගා ළමින් යම උම්බාරාතුගේ වර්ල්ඩ් කප්ගේ තශීගම ඉල්ලනි ඒ ටීම්ගේ ෆෙරාන් ටොරෙස් මුබාරාතුගේ තාරිහි ගෝල් ජහාෆ මෙවැනි වේගේ ඉතුරුන් හම රොඩ්රි බෙලන් ඩෝ හෝදා ෆූල්කුන් තිරෙන් ඒනගේ තශි රෙක චැම්පියන්ස් ලීග් ක්ලබ් ලෙවල් ගේ හුරිහා තට්ටෙන් එබහුරි මදුවා තශි ඒනගේ තශි මේ ට්‍රොෆි රෙක මිහාර
3: ගතිය උම්බාරාතුගේ මොළකුළුන් තෙරියා අලොන් ගබු කුරාගතුගේ මෙසි ඇලි බෙනි ඒ ගාගණ්ඩ ක හමෙචුගේ මොළකුළුන් තෙරියා හෝදා උලෆානකමක මෙසි හම ගෙන්දානකම ලිබියනකම අලෝන්ඩු අබු කරනි දේ ගේතුරුන් ජුවාන් කුළුන් තෙරියාව සම ගෝල් කීපරු සැබයි ගෝල් කීපරු සම අලුණු ගබු කුරාගතු චෙලෙන්ජෙන්නෙන් උනේ සිමවුන් හම ගෝල්ඩන් ග්ලබ් හෝදාන් එනු සිමටේ
1: මේ උබාරතුගේ සිමොන්ගේ ෆරාතන් ෆෙනිගෙන්දේ කොළඹ බදාර දැන් සුවන් කුළුන් තරි අලවන හේම නෙබ්ස් ෆරාතකුන් දෙබස් නුවන් කන්නේ දමින් යමල් දෙතරේ
2: නවාරහරුන් දරුගේ කුළුන් තරි එක උමා කී ගහම එකන් ඔන්නාණි ගහම ඒගොත මේ සුවන් කුළුන් තරියාගේ ඒවෝඩ් ලිම් ගහම ෆර්ස්ට් බොඩුවානිස් මිහාර් මියන් නැතිජා නොත දක්කා ෆරි කුළුඹ බදාර ෆයිනල් ගේ කුළෙ තශී ගයිද උමා කී ගහම එකන් වාණ කන්නේ මුලි මුබාරත බදාර හම මි තෆාත් බොඩුක මුබාරතුගේ එම්ම වරුගද ටීම් නොතේම මුළු ටීම් ගොතු ගහම මි ස්පේන් විෆා කරන උබාරතුගේම වරුගදකම බෙදවුණු ෆ්‍රාන්ස් අවිසම බේනු ගොතේ හදාදා මේ එහෙනම් ආජෙන්ටිනා කෑරීග ගෝලු නුජහුම් ෆියවාහින් හුරියාකම වර රංගලකනේ මෙච ෆහු හිංගාදී බයි කන්දතක බදාර මෙච ෆහු හිංගාදී දෙ ටීම් ගේ කුළුන් දෙරිග කුඩ කුඩ හම නුජහුම හිංගාදී ඒ කන්දතවගේ තේරෙන් ඕල්මන ෆේනුනි හම මේ ආජෙන්ටිනා ගේ බෙන්චුන් කුළුන් දෙරිග හම දුරලි දන් කොමිසරක කාඩ් දෙකක කහද මන්සර වෙස් ෆේනුනි එහෙනම් සියගින නුවේ පරේඩේස රෙකෝඩ් දෙකෙන් හී එකහල හබරත විස්තිබුණ හැන්න මෙසේ ඒ යගින් වාති එවහකාදී හම අරන් මඩු ජස්සාලා මෙති මි මිහාර්මෙන් හාල්තයි කීක මොහන් ආජෙන්ටිනාගේ කුරිමු කිනතෝති මි ටීම් ගතිවි කුළුන් දෙරිගේ තෙරෙන් ගින කුළුන් දෙරින් ඔටොමෙන්ඩි ගින කුළුන් දෙරි මිදන්නවනේ මිදියා වෝල්ඩ් කප් ගස් කුළුන් කුළුන් දෙරින් ඔටොමෙන්ඩි ආදි මෙස්සී හැම යගින් වෙස් දෙන් අන්නහරුගේ වෝල්ඩ් කප් ආහම එකන් උදාන් එහෙනම් මෙස් දෙන් තිබි කුළුන් දෙරින අල්වරේස් අබෙලියස් මාටිනෙස් අබෙලියස් මි ලෞටාරා මාටිනෙස් බෙලියස් එමිදියානෝ මාටිනෙස් අබෙලියස් සම ගින කුළුන් දෙරින් එබ තිබි හැම පීක ආහමයක් දාන්නොත් තිරිහුන් කෑරිය දෙන් අන්න මුබාරාතුගේ උලේරු 35 ක රිටයර්මන්ට් ආ කෑරියක් දාන හැම කුළුන් දෙරින් එබ තිබි පීක ආජෙන්ටිනා කුරිම කියනත
0: කොම්මත ආජෙන්ටිනා කී අදි හම කුරි අබ්වෙස් මොලති කුළුන් තරින් නිකුන්නන් අල්ගොන වෙන්න එබ ෆෙනේ හම ජුවාන් කුළුන් තරින් තකා කීග නිකුන්නන් ගෞමෙ ගොතුක ෆෙන්නන එහෙම්වීම මිහා අවහක කුරියගේ මුස්තකබල්ගේ වාහක දක්කන් අල්ගොන හිවනි වර ගවස්සෙන් මි කොන් කුළුන් තරින් නෙත්තෝ රිටය කුරාණි මිහුරිහා කම කීවෙසේ කුළුන් තරින් ඉවලාන් කුරන් දෙන් අල්ගොන වෙන් අම මඩු කුරන් ජෙහෙන කන්තන් තන් හිවනි එන්න තොස්සසේ
3: ආ ද ආජෙන්ටිනාගේ තිෆා කුරියෙන් ඔටොමෙන්ඩි කාය කුළුන් තරින් දියක මුගවියස් ಫುಟ್ಬಾಲ್ ಕಲ್ಚರ್ ಗೌಮೆಂಗೆ ಎಂ ವಿಮ ಇಹಾ ಅಡಿಯ ವ್ಯಕ್ತಿಗೆ ದಾನ ಕಮಕ ಗಬುಲನ್ನು ಕೊರ ದೆನ್ ಮಿಕಾಲ್ ಹಾಲೆ ಅನ್ನಾಣ ಮಿ ಬದಲ್ವ ಹಾಲೆ ತೋಗ ಗಿನಫಾರೋಮ ಉಂದಗುವಾನೆ ಸ್ಪೇನ್ ವೆಸ್ ವರಡ್ ರಂಗಳು ಟೀಮೆಂ ಹಮ ದೇಹಾಸ್ ತಿಹೇಗ ತರಿ ಹೋದಾಫ ದೆನ್ ಏಗೆ ಫಹುಂ ಸನಿಕಾಸ್ ಏಗೆ ಸೋಳವರ ಕಂಗ ಹರ್ ಫಹುಂ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಅಹಮೆ ಮಿ ದೇವುನಿ ಎಂ ವಿಮ ಸ್ಪೇನ್ ವರಂಗ ಅವಹ ಅತುವೆಜ್ಜೆ ಚಾಂಪಿಯನ್ ಹೋದು ಮಗಾತ ಅರ್ಜೆಂಟೀನಾ ಅಡ್ಡಿಯ ಹೈಗೆ ಫಹುಂ ಆಸ್ ದೇಹಾಸ್ ಭಾವಿ ಹುಗ ಮಿ ಹೋದಿ ಎಂ ವಿಮ ಇಹಾ ಬುಡು ಗೆಪೆನ್ನುಲ್ಲ ಸ್ಪೇನ್ ಹೋದಾಫಿ ಅರ್ಜೆಂಟೀನಾ ಮಿಹಾರ್ ಮಿಯೋಗ್ಗತುಂ ವೆಜ್ಜಿಯಾಮು ಅಲುಂ ಹಮ ಸೀನಿಯರ್ ಕುಳುಂ ತೆರಿತ ರಿಟೈರ್ ಕುರಿಕಮುಗ ವಿಯಸ್ ಹಮ ಏ ಆರ್ಗನೈಸ್ ಕುರಾಣ ಏಕಾ ಫುಟ್ಬಾಲ್ ಕಲ್ಚರ್ ಬೈ ಎನ್ಎಸ್ ಮೆಸ್ಸಿ ಕಾಲ ಕುಳುಂ ತೆರಿನ್ನ ಕಿ ಕೊಮ್ಮೆದೂಕ್ ಮೆಂದುರು ಫೆದೇನ ಕುಳುಂ ತೆರಿನ್ನೆನ್ನು ಎಂ ವಿ ಮಿಕಾಲ ಕುಳುಂ ತೆರಿನ್ನೆನ್ನು ಫೆನ್ನಾನ್ ಅಳುಮೆನ್ ನಸೀಬ್ ರಂಗಳು ಹಮ ಮಿ ಮೆಸ್ಸಿ ಕ್ರಿಸ್ಟಿಯಾನೋ ರೊನಾಲ್ಡೋಗೆ ಮಿ ವಾದವೇರಿ ಕಮುಗ ಫುಟ್ಬಾಲ್ ಆಗ ವಾಹಕ ದಕ್ಕಾಲ ಏ ಬಲಾಲಂಗೆ ಫುರ್ಸತ್ ಲಿಬಿಜ್ಜೆ ಹಾಸಕ ಮೆಸ್ಸಿಗೆ ಮಿ ದೆ ವರ್ಲ್ಡ್ ಕಪ್ ವರ ಕ್ಯಾರಿಂ ಬಲಾಲು ಮುಗ ಫುರ್ಸತ್ ಟಿವಿ ನಮೆಸ್ ಲಿಬಿಜ್ಜೆ ಮಿ ಅಳೋನ್ಮೆಂಗ್ ಹಮ ಫುಟ್ಬಾಲ್ ಲೋಬಿಕುರ ಬ್ಯಾಕ್ ವೆಜ್ಜೆ ಅವರ ನಸೀಬ್ ರಂಗಳು ಕಮಿಕೆ ಅಳುಂದನ್ನವಾನ್ ಏ ಮೆಸ್ಸಿಗೆ ಎಮ್ಮೆ ಲೈರುಗವೆ ಸೇನೆಗೆ ಫರಾತು ನುಫೆನ್ನ ಮೊಳು ಫುಟ್ಬಾಲ್ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗ ಮಿದಿಯ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮಿ ಏನಗೆ ಎಮ್ಮೆ ಮೊಳು ವರ್ಲ್ಡ್ ಕಪ್ ಕಮ ಅಳುವನ್ ಬಲಾನಿ ಅದು ಅರ್ಜೆಂಟೀನಾ ಚಾಂಪಿಯನ್ ನುಲಿಬುಣು ಕಮುಗ ವಿ ಎಸ್
2: ಶಿವಸ್ ಜುಮ್ಲಕ ಬಲಾರು ಆ ಮಿಫಾರ್ಗ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಮ್ಯೂತಿ ತಿಂಗಾಂಗ ಮೆಕ್ಸಿಕೋ ಕೆನಡಾ ಅದೇಗಿ ತುರಂಗ ಅಮೆರಿಕಾ ಅಹೆನ್ ನಮಸ್ ಹುರಿಹಾ ಗೊತಕ ಬಲಾರಸ್ ಅಮೆರಿಕಾಗ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ಗೊತ್ತಗ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಸಿಹೋಯ್ ತಿಂಗಮ್ಗ ಬೇಬು ಆ ಮೀ ಮೆಕ್ಸಿಕೋ ಕೆನಡಾ ವಿ ಫ್ಯಾದಾ ನೋತ ತಿಂಗ್ ಎ ದೆಗಾಮ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗೆ ಸಬ ಎಕಶಿ ಗಮ ಫ್ಯಾದಾ ಮಂಫಾದಿ ಮುಣ ಕಮ ಗಬು ಕುರೆ
1: ಮಿ ಅಳುಗಣಕ ಹಿಯನ್ನು ಮಿ ಮೆಕ್ಸಿಕೋ ಎವೆ ಸದಿ ಕೆನಡಾ ಎವೆ ಸೆ ಫ್ಯಾದಾ ಎಮ್ ಎ ದೆಬೆ ಗೊತ್ತಗ ದಿಬುಣ ಹೆಣ್ಣೆ ದೆ ಕೊಮ್ಮೆಸರಕ ಕೆನಡಾ ಕೆನಡಾ ಕೆ ಫುಟ್ಬಾಲ್ ಹಮ ಅಶೋರ್ ಗೌಮ ಹೆಣ್ಣು ಹೆಣ್ಣ ಮಿಸ್ ಮಿ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಗೆ ಮೆಚ್ಚುತ್ತಕ್ಕೆ ಗೌಮ ಕುಳುಮಾಯ್ಕು ಗೌಮ ಫುಟ್ಬಾಲ್ ಲೋಬಿ ನೋಣಿ ಫೋರಿ ಕೊಮ್ಮೆ ಸರಕ ಗದವಗೆ ಗೊಸಿ ಐದು ಆಳುವನ್ ಹೇವಣಿ ದುರ್ಮುಸ್ತಕ ಬದಾರು ಕೆನಡಾಗ ಫುಟ್ಬಾಲ್ ಅಲ್ಲಿ ಬಿಗೆಂದಾಣೆ ಕುರಿಯರು ಮೆಕ್ಕಣ್ಣಗೆ
2: ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ಇನಾಮ ದಿನ ರಸ್ಮಿಯಾದ ಕೂಡ ಕೂಡ ವಾಗುತ್ತಕೊಳ್ಳಗೆ ತೆರೆ ಫಶಾಣ ಹಮ ಇನಾಮ ದಿನ ರಸ್ಮಿಯಾದ ತೆರೆ ಅವ್ನ ಕುರಿಫಾ ಕುರಿಗತ ಭಾರತಗೆ ಎಮ್ಮೆ ಮೊಳು ಕುಳುಂ ತೆರಿ ಹೋಗೋಣ ಗಾದ ತಿನೆ ಏಕೆದ್ದೆ ತಿನೆ ಎಮ್ಮೆ ಮೊಳು ಕುಳುಂ ತೆರಿ ಅದ್ದೆ ಗೋಲ್ಡನ್ ಬಾಲ್ ಅದು ಸಿಲ್ವರ್ ಬ್ರಾಂಜ್ ದೆಂಗೆಗೆ ಇತರ ಭಾರತಗೆ ಮೊಳು ಕುಳುಂ ಎಮ್ಮೆ ಗಿನ್ನ ದಂಡುಜಿ ಕುಳುಂ ತೆರಿ ಅದ್ದೆ ರಂಬೋಟ್ ಐ ಹಮ ಕಿದೇನು ಎಂಬಾಪೆ ಅದ್ದೆ ಆ ಕುಳುಂ ತೆರಿ ಅದ್ದೆ ರಂಬೋಟ್ ಅದಿ ಹಮ ಏ ಚಾಂಪಿಯನ್ ಟೀಮ್ ಅದೇ ರನರ್ ಅಪ್ ಟೀಮ್ ಅಬ್ಬಿ ಸಮ ಮೆಡಲ್ ಹವಾ ಕುರುಂಗೆ ಬೈ ಕುರಿಯ ಹೆಂಕಮ ಏ ಕಂಗ್ ಅವ್ರನ್ನ ಹಮ ಫಾ ಕೊಲ್ಲಂ ಬೇಣುವೆ ಮುಬಾರಾತುಗೆ ಚಾಂಪಿಯನ್ ಕಂಗ್ ಸ್ಪೇನ್ ಮಿಫಾರುಗೆ ಮಿ ಹೋದಿ ಹೋದಿರು ಹಮ ಫಾ ಕೊಲ್ಲಂಜೆ ಸ್ಪೇನ್ ನು ಮಿವಣಿ ರೆಕಾರ್ಡ್ ಬಿಸ್ ಗಾ ಇಮ್ ಕೊಫ್ ಐ ಜಹಿ ಜಹಿ ಗೆಮ್ ಬಾಲಿನುವೆ ತಿರೀಸ್ ಅಮ್ ಮೆಚ್ ಎಹಾ ತಿರೀಸ್ ಅಮ್ ಮೆಚ್ ಹಮ ಕುರಿ ಕುರಿಂಗ್ ದೇಹಾಸ್ ಅಶಾರ ದೇಹಾಸ್ ಏಕಾವಿ ಹಾ ದೇತೆರೆ ಇಟದಿ ಬೈನಲ ಗಾಮಿ ಫುಟ್ಬಾಲ್ ಆಗ ತಿರೀಸ್ ಹೈಮೆಚ್ ಹಮ ಕುರಿ ಬದಿನು ಏಗೆ ಫಹುಂ ನೋದೆ ಯಾಕೆ ಅರ್ಜೆಂಟೀನಾ ದೇಹಾಸ್ ನವಾರ ದೇಹಾಸ್ ಬಾವಿ ಹಾ ದೇತೆರೆಗ ತಿರೀಸ್ ಹೈಮೆಚ್ ಹಮ ಕುರಿ ಮಿವಗುತ ಬದಾರ್ ಸ್ಪೇನ್ ಮಿಮೆಚ ಹಮೆಂಗ್ ಐ ತಿರೀಸ್ ಹೈಮೆಚ್ ಹಮ ಕೊಗ್ಗೆ ಮಿಮೆಚ ಐಕೀಗ ಬದಿನು ತಿರೀಸ್ ಅಮ್ ಮೆಚ್ ಫಾ ಮಿ ಹಮ ಕುರಿ ಎ ಟೀಮ್ಗೆ ಸ್ಟ್ರೆಂತ್ ನೋತ ಎ ಟೀಮ್ ಐ ಫೇಮರ್ ಎ ಟೀಮ್ ಹಾತ್ ವರ ಬೊಡ ಹಮ ಮಿ ಕಮ ವೆಸ್ ವರ ಬೊಡ ಎಗಿ ಎ ಬಹಾಮವೆ ಮುಬಾರಾತುಗೆ ರೆಕಾರ್ಡ್ ತಕ ಬದಾರ್ ಮುಬಾರಾತುಗೆ ಫೈನಲ್ ಮೆಚ್ ಮಿನಿಮುಣಿ ಬ್ಯಾಕ್ ಒಳ ಗೋಲ್ ನೋದೆ ಸ್ಪೇನ್ಗೆ ಗೋಲ್ ಕೀಪರ್ ಉನಾ ಇಸಿಮನ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫುಟ್ಬಾಲ್ ಉಂಬಾರಾತೆ ಹೈ ಕ್ಲೀನ್ ಶೀಟ್ ಹೈ ಮೆಚ್ ಬ್ಯಾಕ್ ಒಳ ಗೋಲ್ ನೋದೆ ಹಮ ಕುರು ಮಾಕೀಗ ಎವೆಸ್ ಮಿವಣಿ ರೆಕಾರ್ಡ್ ಕ ಮೀ ಕುರಿಂಗ್ ಫಸ್ಟ್ ಕ್ಲೀನ್ ಶೀಟ್ ಹಮ ಕೊಫವ ಹಮ ಕೀಪರ್ ಉನ್ನ ಬದಾರು ನಮಸ್ತೆ ನೋದಿ ಹತರ್ವ ನಹರು ಬ್ರೆಜಿಲ್ಗೆ ಕೀಪರ್ ಟಫರ್ ಹೇಗೆ ಫಹು ನಮಸ್ತೆ ನೋದಿ ಅವ್ವ ನಹರು ಫ್ರಾನ್ಸ್ಗೆ ಕೀಪರ್ ಫಬಿಯನ್ ಬಾತೇಸ್ ದೇಹಾಸ್ ದೇಗ್ಗ ಜರ್ಮನ್ ಕೀಪರ್ ಓಲಿವರ್ ಖಾನ್ ದೇಹಾಸ್ ಹೈಗ್ಗ ಇಟಲಿಗೆ ಕೀಪರ್ ಜಿಯನ್ ಲೂಜಿ ಬುಫನ್ ದೇಹಾಸ್ ದಿಹೇಗ್ಗ ಇಕ ಕಸಿಯಸ್ ಏ ರೆಕಾರ್ಡ್ ಹದಾಫೆ ಏ ಫಸ್ಟ್ ಕ್ಲೀನ್ ಶೀಟ್ ಆಯ್ಕೀಗ ಮಿ ಉಂಬಾರಾತುಗ ಮಿಹಾತನಂಗ್ ಹಮ ಹದಾಫ ರೆಕಾರ್ಡ್ ದಕಿ ನಿಸ್ಬತುಂ ಬದಾಯರು ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ತಾರಿಹಾ ಗುಳುಂಗುರುತ್ತು ವರ್ಲ್ಡ್ ಕಪ್ ಆ ಗುಳುಂಗುರಿ ಗಿನ ರೆಕಾರ್ಡ್ ತಕ್ಕೆ ಆಮ್ದನಿಯ ಬದಾಯರು ಹಮ ಎಮ್ಮೆ ಗಿನ ಆಮ್ದನಿ ನೋತ್ತು ಎಮ್ಮೆ ಬೋಡ ಆಮ್ದನಿಯಲ್ಲಿ ಬುಣ ಮುಬಾರಾತುಗತುಗ ಮಿಬಾರಾ ಫಾಹಕೊಲ್ಲಿ ಜೆಹೆನಿ ಸಪೋರ್ಟರ್ ಉಂಬೈ ಅದದ ಬದಾಯರು ಏ ರೆಕಾರ್ಡ್ ಮುಬಾರಾತ್ಗೆ ಗ್ರೂಪ್ ಸ್ಟೇಜ್ ಆ ಹಿಸಾಬು ಮಣಿ ಮುಗುರಾ ಲೈಫ್ ಹೆಂಕ ವರ ಗಿನ ಗೊತ್ತ ಬದಾಯರು ಹಮ ಮಿ ಉಬಾರಾತ್ಗೆ ವರ ಹಾಸ ವರ ಫೋರಿಗದ ಉಬಾರಾತ್ಗೆ ಗೊತ್ತುಗ ಹಮ ಫಾಹಕೊಲ್ಲಿ ಜೆಹೆನಿ ಶಿವಾಸ್ ಮಿಮೆಚ ಅವಮುಗೆ ಕುರಿಂಗ್ ಸ್ಪೇನ್ ನ ಅರ್ಜೆಂಟೀನಾ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫುಟ್ಬಾಲ್ ಮುಬಾರಾತ್ಗೆ ಎಮ್ಮೆ ಫಾರಕು ಅದಕ್ಕೆ ನಮಸ್ತೆ ಫಸ್ಟ್ ಸಾವಣ ಹಾರು ಏಕೆ ಫಹಂಗ್ ಅವಮೆ ನ ಬೊಡು ಮುಬಾರಾತ್ಗೆ ಮಿದ ಟೀಮ್ ನೋತ ಬೈನಲುಗಾಮಿ ಫುಟ್ಬಾಲ್ ಆಗ ಮುಹಿಮು ಮೆಚಗ ಮಿದ ಟೀಮ್ ವಾದ ಕುರಂಗ್ ಹಿಂಗ್ ಮೆಚ್ ವಿಸ್ ಕೆನ್ಸಲ್ ಕುರ ಜಹುಣಿ ಗತರುಗ್ಗೆ ಮಿ ಮೆದುರಿ ಮತೀಗ ಹಿಂಗ ಆದಿ ಏಕೆ ಏಕೆ ಕಂಕಮ ಗುಳಿಗೆ ಯೂರೋಪ್ ಗೆ ಚಾಂಪಿಯನ್ ಆದಿ ಕೊಪ್ಪ ಅಮೆರಿಕಾಗೆ ಚಾಂಪಿಯನ್ ಮಿ ದೆಗಾಮ್ಗೆ ದೆಮೆದುಗ ಕೂಳೆ ಫೈನಲಿಸ್ ಸಿಮ ಏ ಮೆಚ್ ಕೆನ್ಸಲ್ ಕುರುಮ ಏಕೀಗ ಸಮ ವಾರ ಬೋರ್ಡ್ ಗಿನ ಬೈಕ ಮಾಯುಸ್ ಕಂಗೇನು ಏ ಮೆಚ್ ವಾರ ಗಿನ ಬೈಕ ಇಂತಜಾರ ಕೂರಿ ದೆ ಮಿಹಾರ್ ಮಿ ಮೆಚ ಏಕೀಗ ಮಿ ಫೈನಲ್ ಗ ವಾದ ಕೂರಿ ಮ ಎಂ ಎಂ ಸಮ ವಾರ ಬೋರ್ಡ್ ಎಂ ಎಚ್ ಮಿ ಮೆಚ ರಿದೇಟ್ ಕೊ ಏರು ಗೆ ಹಾಲ್ತ ಮಿಹಾರ್ ಗೆ ಹಾಲ್ತ ವಾರ ಬೋರ್ಡ್ ದಿದೇಟ್ ಕೊ ವಾರ ಗಿನ ಬೈಕ ಇಂತಜಾರ ಕೂರಿ ಮೆಚ ಹೆಣ್ಣು ತೋಯಿ
1: ಮಿ ರಂಗಳು ಆಕೆ ಹಮ್ ಜಾಳಗಣ ಹಿವಣಿ ಮೆಚು ಬಿ ಕ್ಯಾನ್ಸರ್ ವೀರು ಕ್ಯಾನ್ಸರ್ ವಿ ನಮಸ್ ಮಿ ಉಬಾರತ ಮಿ ಹತನ ಮಿ ಫೆನಿಕೆಂತಿಯ ಕಂತಕ ಬದಲಾವಣೆ ಹಿವಣಿ ಮಿ ಫೋರಿಗದ ಯೂರೋಪ್ ಅದಿ ದುನಿಯಾಗೆ ಚಾಂಪಿಯನ್ಗೆ ರಂಗಳು ಕುರಿಮತ್ಲು ಅಣ್ಣೆಗೆ ಫೆನಿಕೆಂಬಿದೆ ಹೆಣ್ ನಮಸ್ ಫೋರಿಕ ಪೆಗ್ಗ ಎಮ್ ಫೆನ್ನಂಜೆ ಎಮ್ಮೆ ಎದವೆ ಕುಳುಮೆಣ್ಣು ದೆ ಟೀಮ್ಗೆ ಪರಾತು ಯಾವಾದ ಬೇರೆ ಕುಳುಮೆ ಫೆನಿಗೆ ನಾನು ಮಿರೆಗೆ ಮೆಚುಗ ಸ್ಪೇನ್ ಮಿ ತಹಿನಿಗೆ ಹಮ ಅರ್ಜೆಂಟೀನಾ ಪರಾತು ಏಕಾದ ಎಬ್ಬೆಸ್ ನೋಡಕ್ಕ ತರಿಕ ಮೆಣ್ಣತಿ ವರ ಫಸೇ ಕಮಾಕುಮಿದೆಯೇ
2: ಅದೇ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ತಾಶಿ ಸಾಜಿಯೋ ರಾಮೋಸ್ ಕುರಿಗೆ ದೇಹಾಸ್ ದಿಹೇಗ ಸ್ಪೇನ್ ತಾರಿ ಹೋದಿರೋ ಟೀಮ್ಗೆ ಮುಹಿಮೆ ಕುಳಿತಾರೆ ಸಾಜಿಯೋ ರಾಮೋಸ್ ತಾಶಿಗೆ ಏನೋ ಸಮ ತಾಶಿ ಬ್ಯಾಂದ ತಣುಗ ಬ್ಯಾಂದ ಅದಿನ ಅದು ಮಿಹಾಯ್ ಸಾಮ್ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಫುಟ್ಬಾಲ್ ಒಂಬಾರಾತ್ಗೆ ಕ್ಲೋಸಿಂಗ್ ಸೆರೆಮನಿ ತಿವೆ ಫುಲ್ ನಾಮೆ ಅವ್ರಿಗೆ ಅಷ್ಟೇ
4: ದಾಳ್ಮೆಣ ಮಿಹಾರ್ ಫೆನಿಗೆ ಮಿದಣೆ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಅದಿ ಪಣಾರು ಹೋಗ ಫಿಫಾಗೆ ರೈಸ್ ಕಂಟಿನ್ಯೂ ಸ್ಟೇಜ್ ಅದಾ ಮಿಹಿರಿ ಗ್ರ್ಯಾಂಡ್ ಕ ಸೆಂಟರ್ ಸರ್ಕಲ್ ಲತ್ತುರೆ ತಂಕೊಳೆ ರೋಸ್ಟ್ರಮ್ ಕ್ಯಾರಿಂಗ್ಗಳು ಸೆಂಟರ್ ಸರ್ಕಲ್ ಲತ್ತುರೆ ತಂಕೊಳೆ ಹೆಂಗೆ ಅರಿಮಚ್ಚ ಬಾಗುತ್ತ ಕೊಳ ಬಾಗುತ್ತ ಬಾಟಾದ ಮೇರಿ ನಮ್ಮ ಯಾಕೀಗ ಈ ಗಂಟಕ ಅವನ ಲಫಾಕುರೆ ಗೊತ್ತಗ ದಿ ಫೂಟ್ ಬ್ಯಾ ತಿನ್ ಫೂಟ್ ಬರೋಗೆ ಉಸ್ತಾನೆ ಯಾಕೀಗ ಹೇಗೆ ಮಚ್ಚ ಬಾಬ್ಬುರೆ ಹದಾ ಫುಟ್ತಾನೆ ಯಾವ ಮತ್ತೀಗ ಅದೇ ಎತ್ತಿನ ಬಾಬ್ಬುರೆ ಕಿನ್ ಬಯಕ ಹದಾ ಲಾಫೆ ಬೋರಿ ಮೀ ಮಿಹಾರ್ ಟ್ರಂಪಸ್ ಅದೇ ಫಿಫಾ ಕ್ರೈಸಸ್ ಒಡಾಗ ಮೀ ಹುಟ್ಟಿ ಒಡಾತಿ ದೆಮ್ಮೆ ಅವಳಮನೆ ಸಹಜಿ ಆರಾಮಸ್ ಏ ಸ್ಪೇನ್ಗೆ ವಾರ ಮುಂದೆ ತೆರಿಯೇ ಬಾಟಾದ ಸ್ಟ್ಯಾಂಡಗೆ ಮತ್ತೆ ಬಾಟಾದೆ ಮೀ ತಶಿ ಮೀ ತಶಿ ಬಾಟಾ ಬರಿ ಮೀ ಸ್ಟೇಜ್ಗೆ ಪುರಗಹು ಮೀ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ತಶಿ ವರ ಉಸ್ಕೋ ಗಾಗಂಡಕ ಅವನ ಲಫಾಕುರೆ ಗೊತ್ತ ವಿಶ್ವಕಪ್ ಫೋಟೋಗೆ ಉಸ್ಮಿನುಗ ವರ್ಲ್ಡ್ ಕಪ್ಗೆ ತಶಿ ಅಮ್ಮ ಗೊತ್ತ ಅದಾದ ಬಹುರಿ ಬಾಟಾಪ ಮೊನ್ಯುಮೆಂಟೆ ಅದಾದ ಹೇಗೆ ಪುರಗಹ ಬಾಗುತ್ತ ಮೀ ಫೀಫಾಗೆ ಲೋಗೋ ಜಹಾದ ಫಿಫಾ ವರ್ಲ್ಡ್ ಕಪ್ ಜಹಾ ಸಬ್ಬೀಸ್ ಗಾಗಂಡಕ ಸೀದಾ ಬಬ್ಬರೆಣ್ಣು ಮೇಕೆ ಫೈನಲ್ ವಾದ ಅಫಿಷಲ್ ಕಂಪರಿ ರೆಫ್ರಿನ್ನ ಮಿಹಾರ್ದೆ ಮೆಡಲ್ ಮೀ ಮೆಡಲ್ ಮಿಹಾ ಬಾಗೋದೇನೆ ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಮೇರೆ ರೆಫ್ರಿ ದಿನ ತಾತಿ ಬೇಹಿ ಬೇಕು ನಾ ಸಲಾಮ್ ಕುಲ್ಲ ತಮ್ಮ ಫೆಣ್ಣನೆ ಮೇರೆಗೆ ರೆಫ್ರಿ ಕಂಕುರೆ ಪ್ರಿಯ ಬೇಕ್ರೂಮ್ ಬೇಕ್ರೂಮ್ಗೆ ಮೆಡಲ್ ಮೇಳ ಬಣಿ ಫಿಫಾಗೆ ರೈಸ್ ಅದು ಅಮೆರಿಕಾಗೆ ರೈಸ್ ದ ಬೇಕ್ರೂಮ್ ಮೇರೆಗೆ ರೆಫ್ರಿ ಕಂಕುರೆ ಸೊಲವಾಕಿಯಾಗೆ ರೆಫ್ರಿ ರೆಫ್ರಿ ಮಿಸ್ ಮಿಹಾರ್ ಮಿತ ಸ್ಟೇಜ್ ಮತ್ತೆ ಮಾಡಿಕೊಳ್ಳಿ ಹತ್ತರು ರೆಫ್ರಿ ಫೋಟೋಕ ಹೊಟ್ಟದ ಮಫಿಯಕ್ಕೂ ಕರುಗಳು ಮೆಡಲ್ ಮೇ ಕೂಡ ಫೋಟೋ ಯಾಕೆ ದಕ್ಕಾದ ಫ್ಯಾ ಬ್ಯಾಗ್ ಮಿದಾನೆ ಮೆಜ್ವಾಂಗ್ ಕೊಳನ್ ತರಿಯ ದೈನಾ ಫಿಫಾಗೆ ಅದೇ ನಾನು ಕುರೆ ಎಮ್ ಮಿಜವಾನ್ ಕೊಳು ತೆರಿಯದ್ದೆ ಇನ್ನಾಮಗೆ ವಾಹಕ ಅಳಮಣ್ಣ ಮೈನಾಸ್ ಕೊರೆ ಅದೇ ಓಕೆ ಕೊಳು ತೆರಿಯ ಕಮ್ ಬಾವಿಸ್ ನಂಬರ್ ಕುಬರ್ಸಿ ಹಿಂಗಾಗಂ ಪಣಕ ಮಾಡ್ಕೊಲ್ದ ಕೋಚ್ ಕಾರ್ಯ ಸ್ಪೇನ್ಗೆ ಬಾವಿಸ್ ನಂಬರ್ ಕುಬರ್ಸಿ ಎಮ್ ಎಸ್ವಾ ಕುಳಂತರಿಯಾಗೆ ಅವಾರ್ಡ್ ನಲ್ಲಿ ಬಂದು

0: ඇසි සවල්මන්න රම් කෙමරාත්තහෝ ගැන්න මුහෙම මේහ කොතුවන් මේවකතුම දක්කායනේ ඇසේ ොරකම් ලොල්ලොම් කරන අහෙල්ලා පෝර දෙවපල ඇබිදලෑගේ මට කොල්දෑහර කරන පෑබයග දෙදදුම් කරන පෑබමුන් දැන කොළුන්තරියක්ගේ වරක් බොඩු උම්මීද දෙත්ව පැනල මචක්ග ආසක මිහා නිකාද මෙච්චක ඔොන්න කොළුන්තරෙකුස් දෙවන පහර තක්ෂි හෝද ස්පේන්ටීම් නිහාර ඊලාන කොරෙම ඊලාන් කොල්ලම ඇකේද දෙන්න අවුන් දන්නවන් තිබේපන මෙක්ස් ඉනම් දිර්මට්ටක හාස කොරේපාවා ස්ටේබිග පහතුක පරක් බොඩු හට්ට එවිට බාටාලා එ තශ්ික පහතු මිහාර අවුන්න පෙනගමිදේ ස්පේන්ගේ පොත්තා මේරි පාර කොළුන්තරයක නං ගෝම යාරම තිබෙව නඩු වැඩන්නවන් කොළුන්තරගේ කොළුන්තරයක නම් මෙහාර කොළුන්තරය පවන ඒලා කොළදම ඇකේ කොළුන්තරක් ස්ටේජ අරුන් දන තරිමස් ඉතා වාටාදා පොර වර්කප් ට්‍රෝෆියක ඔන්න කොන්තරෙක් බොස් දේත ඔන්න කරන
1: යමල් කරගත්ම
0: නඩ අවවැදන්න මත්තා ගයිස්.

එමිහුන් මිකුරා සුවාලකි කලේක්ෆානු තිමන්න මෙන්න සමාසා කුරව්වා හද්දවනි තෝය දෙන් එයා විදිග මුසාගෆානු මේ විදාළවා බස්ොළු ආයතුකගේ පහබා ගෙන්න්නන කාල අවුසු බිල්ලා යන්න කෝන මිනල් ජාහිලි. මේ නුක්තා බේගොතුන් අගුමෙන් විස්නාරම පෙන්නනි. එමිහුන් ෆ්‍රතමෑනුස් එමිහුන්ගේ ගාත ෆොනුවා නබීන්න රසූදුන්න ඇද එබේ ෆොළුන්ගේ වාහකතක එමිහුන් එහෙගේ බාරතකුන් දන්නවා කමුගා වනීනවා ආද ඉතු බාර කොරමුගේ නුක්තාවස්මිග අවුරුණ ෆාකොර. එහෙමිම මේ ෆොන ඉතුබාර කොරම ෆොන්ගේ බස්වොල්ත කබෝධ කොරමග මිහුන් තිබි හිසාබ අවුමෙන් මිස්වාල එබේගේ කොරවානුගේ නස්සුම් යන්නනි ඒක මුසාක්ෆානු එෆද හාලතක වඩා නොගෙනවම ගොතුන් එ විදාළුවනි තිමන්න තිෙෆද ජාහිලුන් ජාහිලුන් මේ ගොතුකරට ජාහිලුන් තේරෙන් වා මේ ගොතුක තිබන්න නොම එෆද කමකුන් තිබන්න අල්ලාහ් සුබ්හානහු වතාලා රක්කාතරි කොත් දෙවා නැහැ. මේ නුක්තාග මේ අරුල් මෙන්න මෙන්නනි අසු බනී ඊශ්‍රායෙල් බාගයක මිහුන් එමිහුන් ගාතන් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆොනුව නබීන රසූලුන් නා මෙදු එමිහුන් මේ කබූල් කරා කබූල් කරුන් එ මෙම්වර එමිහුන්ගේ ඊමාන් කම ඊමාන් තරිකම එමිහුන් රසූලුන්ගේ බස්වලත කබූල් කරුම් ගතිවි හිසාබ මින් මින්ගෙනි එහෙමම අවුරුමෙන් මිතාග ෆාහකරන් ජය නුක්තාක අල්ලාහ ෆොනුවා රසූලක් නබීයක් එකලේක් ෆානුගේ ගෞමුග මිහුන්නක එවසාරෙක සමාසා කරවා නහද්දවාන මිකාල මිජාතුග කන්දත්තවග මි අල්ලාහගේ රිසාලත් අල්ලාහගේ අමුරු ෆොළු මිහුන්නා හැම ග්‍රහස් දෙවමුග මසලයි ඉන්සානගේ හයිසියතුන් ආමු දිරවලුමුග සමාස කරව මිකහ කන්දත්තන් නිහිගානේ කේන එහෙනමස් අල්ලාහගේ රිසාලත් එකලාංග බස් ෆොළු මිහුන්නා හැම ග්‍රහස් දෙවමුග එවස් එකහල සමාස කරුමෙ නුගෙන් ගුළු වණකම මි මොසක් ෆානුගේ බස් ෆොළුන් අගුමෙන් ඉබෙන්ගේ ක්‍රේක් ෆොන් කණ්ඩලිකින් එෆද ජාහිරුගේ තරෙන් නුවා වාහක ඉබ විදාලව දෙෆද කම කරක්කා තරි උම අල්ලාහ කදරතු මාද්දන් ඉදි වඩ යනවා එදුවා කරවවා කඟුමෙන් ඒ ආයතක ෆහු බෑන් ඉබෙන්ගේ එහෙම මිතනුග මි අගුමෙන් ඉන්ෆර්තන්ස් කබල් කරන් ජෙහෙන චකි එකලේක් ෆාන අගුමෙන් මි දෙව ෆිලාවල් ඉබරතුගේ වාහක එහෙමම එකන් සාෆ් කො එමෙහුන බයන් කො දෙවමුගේ නුක්තා එක්කමකි අනෙක්කමකි අවුල් මෙන්න දෙ මිවාහක කුරිය මිදා කඳත්තකා ගුලිගෙන් එහෙන්ගෙන් අන්නාන අදිවෙස් මිමිහුන්න එකලේක් ෆානු අමුරු කුරෙවි අමුරු කුරෙව මා මෙදුග එමිහුන්න මි එකන් කබුල් කුරෙවමුග මස්සල්තකෙන් හොරිකන් ඒ සවබකි ඉතුරු සුවාල්ත අනෙක්කා විස් මිමිහුන් හුශාලනි කොංකහද ගරියත්තෝ ගරීගේ කුලේහිකෝ බාතෝ මෙහෙන් ගොස් මි එතක්කේ ගෙන සුවාල්ත කුරුමා මි නබීන් එමුගේ ගත ෆොනුවා නබීන රසූලුන්ගේ කුරිමතීගේ අදබා මි කංකං අදබ එහතරාම් කොඩ කුරුම මෙහෙන් ගොස් මිවාදක වර මි අගුඩ මෙන්න කබුල් නොකරේ කහද වරගෙන කන්තත්ත මේ වාහකයාගේ තරේ ෆෙනිගෙන් මි අන්නනි දෙන් අවුඩ මෙන්න එගේන බකරා සුරතුග අල්ලාහ් සුබ්හානහු වතාලා මේ වාහක බයන් කරවවා ෆාගත අවුඩ මෙ බලාලාරුග බකරා සුරතුග ෆස්තොලස් නොවණ ආයතුග අනෙක්කාවෙස් බනී ඊශ්‍රායෙල් බාගගේ මිහුන් එමිහුන්ගේ නබිය මුසා අලෛහි සලාම මි ගෙරියා බෙහෙ ගොතුන් ඉතුරු එහෙන් සුවාල්තක කුර්මතිකෝ එමිහුන්ගේ එමිහුන්න එකමා බෙහෙගොතුන් අදිවස් කබූල් නුකරවේ කහල සාතුගේ සුවාත කොයකමුගේ තෆ්සීරතන් හොදම එදේත අද යාතු අල්ලාහ් සුබ්හානහු වතාලා වහී කරවනි قالوا ادع لنا ربك يبين لنا ما لونها قال انه يقول انها بقرة صفراء فاقع لونها تسر الناظرين මෙයාතුගේ මානෙකි අනෙක්කා එබෑ මිහුන් දෙන්නෙවි එ ගෙරීගේ කුලේකි කොබෑකන් අගුන් මෙන්න බයන් කොත් දෙවුම කලෙක් ෆානුගේ කලාගේ කිබෙ දන්නවා දෙවවාශ එකලෙක් ෆානු විදාළුවි එකලාගේ වහී කොරවනි එයි බලා මිහුන් උෆා කොරණිවි කුලගද රීඳු කුලාගේ ගෙරියකමශ අද මි ආයතු අගුණ මිස්නාරුගස් අනෙක්කාවෙස් මිහුන්න ගෙරියෙක් කතිලුමන් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆොරතමස් මිමිහුන අමරු කුරෙවි එහෙමම මිහිසාවුන් හගීගතුග ඉතුරු සුවාද නොකො එමිහුන ගෙරියෙ හම කති ලෙවිජ්ජස් එහෙනමස් මිමිහුන් මි සුවා කරණි ඒගේ සිෆතකා ඒගේ හිමිනේ කුලතකා ඒගේ වත්තරා උමරා මිහුන් ගොස් මි මා ගින සුවාදක මි ආම මි ගොතකි හත්තා මියන්නනි ඒක තෆ්සීල්ත ඉතුරුවමු එහෙම මි කන්තත මි ආයතුන් අගුල් මෙන්න මි එංගෙ මි දනි අනකවස් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒගේ කුලයා ඒ වත්තරා අදි එයින් මි බදා මිහන් උෆල් ලිවෙන් ජෙහෙනක මිහන් ගොස් මිගේ